0: ඔයා මොනක් දන්නේ ෆුට්බෝල් කර දන්නවද?
1: ෆුට්බෝල් ගහන්නේ කකුලේ. හරිනේ. ඒකට බෝලයක් ඕනේ.
0: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
1: මම දන්නවා මෙසි යන.
0: මෙසි කරදද? හරි. ඒ ලෝකෙ හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ.
1: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ වුනේ බ්‍රිතාන්‍යේ.
0: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
3: හෙට උදේ අටට
4: අදහුනා හොර. ඒනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
5: අනේ සර්, බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
4: ඉතින් මිනිස්සුන් මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
5: මේක නම් ඉතින් මේ පොස්ටර් එක හපු ගමන් වැහිල යනවනේ සර්.
4: ඈ?
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතර.

0: අටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: වීකන් සියත
2: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
3: සියත හෙඩ්ලයින් රිවියු
4: චරිත ඇතුළු සැකකරුවන්ගේ දේපල පිළිබඳ විමර්ශනයක්. ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට. නීති ආධිපත්‍ය සුරක්ෂිත කරන බව ජනපති කියයි. ඩෙංගු මර්ධන ඒකකයෙන් පළාත් පාලන ආයතනවලට චෝදනා. අමෙරිකාවෙන් ඉරානයට යලි ප්‍රහාර.
2: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
5: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
2: මේ ජීවිතේ ගේම් එකක් බං.
3: එපා එපා, මට වෙඩි තියන්න එපා.
2: කොහෙන් බේරුණත් කර්මෙන් බේරෙන්න බෑ මහත්තයෝ.
4: ඇත්ත කියනවා. කවුද? මට නම කියනවා.
3: අනේ මට වෙඩි තියන්න එපා. මං කියන්න. රොබීජේ, මේ පාර සියත T20 එන්නේ. රොබීජේ,
5: මේ අහසට පොළවෙන් නගින්නේම එක තුමාරයයි.
6: සියත T20 සමගින් අද උදේ 10ට රොබීජේ
7: සියත T20.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
9: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
10: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
11: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
15: සියත පොකට් මනි
16: අනුග්‍රහය.
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව.

0: 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඉවේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාස.

0: වන්දනා.
1: මේ මොරටුවෙන් ඩිෂෙන් කිහංස අමරසූරිය.
2: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ රටට වැඩම කළා. මිහිඳලා ගල උඩ ශගියා කතා කළා.
1: උප සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් සියත දෙව

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: චරිත ඇතුළු සැකකරුවන්ගේ දේපල පිළිබඳ විමර්ශනයක්. ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට. නීති ආධිපත්‍ය සුරක්ෂිත කරන බව ජනපති කියයි. ඩෙංගු මර්ධනයකින් පළාත් පාලන ආයතනවලට චෝදනා. අමරිකාවේ ඉරානයට යලි ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලා යාම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ඌට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශනාංශයේ මගින් සිදුකරන විමර්ශනයකට අදාළවයි. සැකකරු ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩලාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරේ ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ. සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩලාංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස සේවය කළ කාලය තුළ මෙම අපරාධය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. බ්‍රැඳුම් බාරේ සිටි නදුන් චින්තක නෝ තරක් කටා නැමැත්තාට සහන සැලසීමටයි පවසා ලස් ලෙස ලබාගත් රුපියල් 100,200 මුදලින් චරිත් අබේසිංහ සහ රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා සුපෝකුපෝකී වාහන සහ දේපල මිලදීගෙන ඇත්තැයි සෙවීමට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසම මගින්. මේ අතර හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු දරූ සියලු තනතුරු අත්හැරීමට සමගී ජනබලවේගය ඊයේ තීරණය කළා. සිද්ධිය සිදු බව පැවසෙන 2023 වසරේ චරිත් අබේසිංහ පක්ෂ සාමාජිකයෙකු හෝ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර නොමැති බවයි සමගී ජනබලවේගයේ සඳහන් කළේ. ඔහු එවකට සමගී ජනබලවේගයේ කිසිදු තනතුරක් නොදරූ බවද සමගී ජනබලවේගයේ නිවේදනය කළා. අල්ලස් කොමිසම් මගින් අත්අඩංගුවටගත් චරිත් අබේසිංහ රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තුන්දෙනා විශේෂ ආරක්ෂාවක් යටතේ මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ලෝකයේ අභිමානවත්ම රට බවට ශ්‍රී ලංකා පත් කරන බව ජනාධිපති අනුරකුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක බෙහෙවුම් සඳහා මෙරටින් පිටත් යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂකාර බලකායේ සාමාජිකයන්ට සුබ පැතුම් එක්කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
3: අපිට ලෝකයේ පොහොසත්ම රට වෙන්න අමාරුයි. හැබැයි අපිට ලෝකයේ අභිමානවත් රටක් බවට පරිවර්තනය විය හැකියි. රටක් අභිමානවත් බවට පත් වෙන්න නම් නීතියේ විධානයේ ආධිපත්‍යයේ නිසි පරිදි තහවුරු වෙන්න ඕන. වැරද්දකදී හැම දිනටම නීතිය ක්‍රියාත්මක වෙනවා කියන විශ්වාසයක් සමාජය තුළ ඇති වෙන්න ඕන. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව නීතියට ගරු කරන රාජ්‍ය කියන සංකල්පය ඇති වෙන්න ඕන. මා හිතනවා ඒ කාර්යභාරයේදීත් අපි ඉක්ු පියවරක් තබලා තිබෙනවා. අපි නීතියට සෑම දිනම යටත් රාජ්‍ය ගොඩනගමින් තිබෙනවා. අසීරුයි. පැරණි පුරුදු බලපෑම් කරන. එහෙත් අපි අධිෂ්ඨාන ශීලීව සෑම දිනම නීතියට යටත් විය යුතු කියන සංකල්පයට පණම් පෙවීම සඳහා කටයුතු කරමින් තිබෙනවා.
1: වරදකරුවන්ට දඩුවම් දීම දේශපාලන පළිගැනීම් ලෙස විපක්ෂ හුවා දක්වමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයකට එක්වෙමින්.
4: මේ රටේ මහජන දේපල මංකොල්ල කාපු ඒ වෙනුවෙන් අවභාවිතාවේ දක්වපු අයට දඬුවම් දෙමින් සිටිනවා. ඒක දේශපාලන පරිගැනීමක් වෙන්නේ නැහැ. හැබැයි අපි දැක්ක දේශපාලන පරිගැනීම් පව් ගිය ආණ්ඩුවලින් කොහෙන්ද 2010 ජනවාරි 26 වෙනිදා තමයි සරත් පොන්සේකා මැතිතුමයි මහින්ද රාජපක්ෂයි තරඟ කරේ ජනාධිපතිවරණයට. 2010 ජනවාරි 26 2010 පෙබරවාරි 8 සරත් පොන්සේකා මහත්තයා අත්අඩංගුවට ගත්ත අන්න පරිගැනීම්
1: ආණ්ඩුවේ අසාර්ථකත්වය වසා ගැනීමට විපක්ෂයේ වැරදි සොයමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ප්‍රකාශ කළා.
5: දැන් ඔබතුමාලා කියනවා මේ ඒ අල්ලන්න විරුද්ධ වෙනවා කියලා. කවුද විරුද්ධ? ඉතින් ජනාධිපතිතුමාගේ වගකීම තමයි දැන් මේ විරුද්ධ පක්ෂයේ ඉන්නවා හොඟක් කණ්ඩායම ඉන්නවා. පාර්ලිමේන්තුවේ එළියේ විරුද්ධ පක්ෂය කතා කරනවා. ඒගොල්ලෝ කියා විරුද්ධ පක්ෂයේ ඉන්නවා. එමනම් ඒ විරුද්ධ අය කවුද කියලා කියන්නව? එහෙම නැතුව මේ විරුද්ධ පක්ෂයේ ඉන්නේ සියලු දෙනාම එක ගොඩට දාලා විරුද්ධ පක්ෂයේ මේකට විරුද්ධයි කියුවම ඒක තේරුමක් නැහැ. අපි කවුරුත් විරුද්ධ නැහැ. අපි ඉන්නේ ඒක වෙනුවෙන්.
1: මේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජේ පෙරේරා.
6: මේ සමගි ජනබලවේගයේ තමුන්නාසලට චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒ සම ඔබතුමාලට කියන්නේ මේ හැම සාපේටම තමුන්නාසලට වක් කියන්න ඕනේ. ඔය තමුන්නාසලත් එල්ටීටී සංවිධානය ටැක්ට් එකේ කරල්ලක් ගෙනාවා. ඊට පස්සේ 88 89 ගෙනාවා. ජනතාව 60,000 කට මරන්න කටයුතු කරා තරුණ තරුණියෝ. ඒ වගේම දේපළ විනාශය ගත්තොත් එහෙම බිලියන 200ක් මේ එල්ටීටී සංවිධානයේ මේ ජනතාවේ මුත්‍ති පෙරමුණේ එකතු වෙලා කරපු අපරාධය. මේ රටට ඩොලර් බිලියන 200ක් මුන් දේදෙගොල්ලෝ එකතු වෙලා කරපු අපරාධය.
1: පසුගිය ආණ්ඩු සියල්ලක්ම සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික ප්‍රකාශ කළේ.
7: පොලිසිය ආරක්ෂක හමුදා මේ සියල්ල තියදී තවත් තුන්වෙනි පාර්ශවයකට ආයුධ අරගෙන හන්දිවල සැරිසරන්න ආයුධ අරගෙන කියලා වෙඩි තියන්න පුළුවන් තත්වයක් නිකන් අහම්බෙන් එන්නේ නැහැ. ඉන්දරහිල්ල දෙයක් වෙන එක නෙමෙයි මේ කියන්නේ නිකන්. ඉකින් දිකට මේකම දේ වෙනවන. ඒක අනුග්‍රහයක් නැතුව ඵලයේ සහිත තැනක අනුග්‍රහයක් නැතුව ඒක වෙන්න බෑ. ඒක මම හොඳන්න. ඒ නිසා තමයි අර පාතාල නායකයෝ කියලා නම් කියවෙච්ච අයට හැමතිස්සෙම ගැට ගැහිලා තිබුණේ අමති කෙනෙක්ගේ නම. උන්ට මන්ත්‍රී කෙනෙක්ගේ නම. ප්‍රදේශ දේශපාලනඥයෙක් නම. අතන හවල් කෙනා වැඩ කරන්නේ මෙයත් එක්ක. මේ ගමේ මෙයා වැඩ කරන්නේ මෙයත් එක්ක. ඒතර හැමදාම තමන්ගේ වැඩ කරගන්න සහ මේ මුදල් මේ පැත්තෙන් මේ මේ විදේශපාලන පක්ෂවල අපිට කලින් රට පාලනය කරපු මිනිස්සු දිගටම මේව නඩත්තු කරා.
1: අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ.
8: අපි දිගින් දිගටම කිව්වා සමහර පිරිස් මේවල ඉන්න අය මේ පාතාල ක්‍රියාකාරකම් වලට මත්ද්‍රව්‍ය ජාවරණයට සම්බන්ධයි කියලා. අපි ඒක ආරම්භ ඉඳලම කිව්වා. අපි ඒ පිළිබඳ විමර්ශන පවත්වමින් ඉන්නවා. සමහර අය එළියේ ප්‍රවෘත්ති සාකච්ඡා තියලා අහනවා මේ මත්ද්‍රව්‍යට පාතාලොට සම්බන්ධ එක දේශපාලඥයෙක් කියන්නේ කියලා. කිසිවක් දේශපාලනිකව මේ විමර්ශන කරන්නේ නැහැ. ගරු මුලාසරණතුළු මන්ත්‍රීතුමනි අපි මේ විමර්ශන කරන්නේ ඉතාම විද්‍යාත්මක සාක්ෂි මතනම් කරගෙන. සමහර විට කාලයක් ගත වෙනවා. කොතරම් කාලයක් ගත කර නිවැරදිදේ කරන්න අවශ්‍යයි. ස්වාධීන විමර්ශන කරන්න අවශ්‍යයි. සාක්ෂි පදනම් කරගෙන විමර්ශන කරන්න අවශ්‍යයි. ඒ අනුව තමයි යම් කාලයක් වලට ගත වෙන්නේ.
1: මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය සඳහා ප්‍රමාණවත් තොරතුරු ලබා දෙන පිරිස සඳහා වටිනා ත්‍යාග ලබා දීමට අපේක්ෂා කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. ඊට අදාළ සියලු තොරතුරු මත්ද්‍රව්‍ය නිවාරණ සඳහා ජාතික මෙහෙයුම් කාර්යාලයට ලබා දී හැකි බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු පැවසුවේ.
9: 18:30 විශ්වාසවන්තව ඔවුන්ගේ ආරක්ෂාව සහිතව ලැබෙන ක්‍රමවේදයක් සකස් කළා තියෙනවා. ඒ අනුව පහුගිය කාලය තුළ 6,396ක් තොරතුරු විදියට මහජනතාව දැනුම් දීලා තියෙනවා. ඒකෙන් 3,113ක් ප්‍රතිඵලදායි ලෙස අපිට අවසන් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ ලැබෙන හැම තොරතුරක්ම අපි පරීක්ෂා කරන උපරිම ආකාරයෙන් ඒවැ සමහර විට වැරදි සාමාන්‍ය තොරතුරක් වෙන්න පුළුවන්. නමුත් ඒවැ තියෙන ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන්. ඒකෙන් අධෛර්යමත් වෙන්න එපා. තොරතුරු ලබා දෙන්න. ඒ වගේම තමයි තොරතුරු ප්‍රතිඵලදායි තොරතුරු වලට හොඳ වැටලීම් කරන්න පුළුවන් වුණොත් ඒවට අපි ඉතාමත්ම හොඳ ඉහළ වටිනාකමකින් යුක්ත ත්‍යාග ලබා දෙන්න කටයුතු කරනවා.
1: ඇතැම් පළාත් පාලන ආයතන මගින් නිසි ලෙස කසල බැහැර නොකිරීම ඩෙංගු මර්ධනය සඳහා ගැටලුකාරී වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ කපිල කණ්ණංගර පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
10: ඉරුදනාවකේම සහභාගීත්වයෙන් කරන වැඩසටහනක්. අනිත් පළාත් පාලන ආයතනවලට මේ කසල කර්මණාකරණය ගැන අපිට මේ ගොඩක් මැසිවිලි එනවා. ගොඩක් දුරගත නැමතුම් දෙනවා මේ මැසිවිලි නගල. ඒක නිසා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.
1: ජුනි මාසයේ ගත වූ දින 25ක කාලය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 15,000ක්ම වා ගොස් තිබෙනවා. ජුනි පළමුවනදා සිට 25වනදා දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 15,218ක්. ජනවාරි පළවනදා සිට ඊයේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,059ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. මේ අතර ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පැවසුවේ ලබන 30වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.
11: ලංකාවේ දිට්ඨ ආපදාව ඇවිල්ලා මාස 7ක් වෙනවා. මේ මාස 7 ඇතුළත ග්‍රාමධාරීන් මේ ආපදා රාජකාරී කරන්න තමන්ගේ වැටුපෙන් අඩකට වැඩිය වැය කරලා තියෙනවා. ලංකාව පුරාම පරණ චක්‍රයකට අඩක් ගෙවුවට සම්පූර්ණ මේ සටන් කළ දිනාගත චක්‍රයක යනුව ග්‍රාමධාරීන්ගේ හානි නිලධාරීන්ගේ දීමනාටික කියලා නැහැ. දැන් 30 වෙනා තියෙනවා ජාතික ආපදා කමිටුව. අපි එදාට මුළු දිවයින පුරාම ඉන්න ග්‍රාමධාරීන් ලෙඩ නිවාඩු දානවා. ඒ වගේම එදාට අපි කොළඹට එනවා. කොළඹට ඇවිල්ලා අපි උද්ඝෝෂණය කරනවා අපේ තියෙන මේ කාරණාව ප්‍රකාශ කරන්න. අපිට මේ අවස්ථාව ඒ කමිටුවට ප්‍රකාශ කරන අවස්ථාව ලබා දිය යුතුයි. එහෙම කරන්න බැරි වුණොත් ග්‍රාමධාරීන් අපි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න තීරණය කරලා තියෙනවා.
1: ගෙවීම පෙරහැර ඇති රුපියල් බිලියන 5800ක වැඩබදු වහම ගෙව අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියම කර තිබෙනවා. සිද්ධියට අදාළ නඩුවේ කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහරජී ඉදිරියේදී. එහිදී විත්තිකාර සමාගමේ අධ්‍යක්ෂවරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ හිඟවී ඇති බදු මුදල් වලින් කොටසක් මේ වන විට ගෙවා අවසන් බවයි. විත්තිකාර සමාගමේ දේපල තහනම් කර අදාළ දේපල බැංකුවට සින්න වී ඇති බැවින් මුදල් ගෙවූ ලේඛන සුවගැනීමට නොහැකි වී ඇති බවයි නීතිඥවරයා සඳහන් කළේ. දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා එහිදී පැවසුවේ අදාළ බදු මුදල් ගෙවා තිබේ නම් ඊට අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතු බවයි. ලියවිලි සුවගැනීමට නොහැකි බවට ප්‍රකාශ කිරීම නිදහසට කරුණක් නොවන බවද ඔහු ප්‍රකාශ කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ විත්තිකර සමාගම් විසින් බදු මුදල් ගෙවිය යුතු කාලීගමවා ගොස් ඇති බවයි. ගෙනීමට නියමිත නීති මගින් බදු මගහරින පුද්ගලයන්ට දැඩි දඬුවම් පමුණුවන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනේජන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
12: ලංකාවේ මොන තරම් විදිහට මේ වෙනත් මාර්ගවලින් මේ නීති රීති පද්ධතිය ඇතුළෙම ඇඩ්වාන්ස් විදියට පාවිච්චි කරලා TT හරහා ආනයනය කරනමයි කියන ක්‍රමයේදී අපේ නීති රීති වලම තියෙන අඩුපාඩුම පාවිච්චි කරලා වෙන්නේ තහවුරු වෙන ආකාරයකට මේ රාජ්‍ය ආදායම්
1: දියතලාව තුම්රේ ස්ථානයේ ආසන්නයේදී ලංකම බස් රථයක් බෑවුමකට පෙරළී අදාළියුම අනතුරක් සිදු වුණා. අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට බදුල්ලබලා දහවනිය බස් රථයක්. අනතුරෙන් පුද්ගලයන් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අමෙරිකාව ඉරානයට යළි ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරාන හමුදා විසින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට පහර දීමත් සමගයි. ඉරානයේ පැවසුවේ තවත් පහර දීම් රැසක් දකුණු ඉරාන සිරික් වරායසලද සිදු වූ බවයි. අමෙරිකාව එල්ල කළ ප්‍රහාරයට එරෙහිව අමෙරිකානු හමුදාව යොදවා ඇති මුහුදු ප්‍රදේශ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය කළේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානයේ වගකීම් විරහිත ක්‍රියාවන් නාවික නිදහස විනාශ කරන බවයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට එල්ල වූ ප්‍රහාරය හුවා දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානයේ අනුවණ ලෙස සාම ගිවිසුම කඩ කළ බවයි. අමෙරිකාව සහ ඉරානය ජුනි 17 දින කරුණු 14කින් යුත් අවබෝධතා ගිවිසුමක් යටතේ ප්‍රහාර අවසන් කිරීමට එකඟ වුණා. අමෙරිකානු උපජනාධිපති JD වැන්ස් පැවසුවේ සාම ගිවිසුම් පිළිබඳව ඉරානයට අවබෝධයක් නොමැති නම් ඒ පිළිබඳව දුරකථන ඇමතුමක් ලබා දී තමන්ව අමතන ලෙසයි. සාම ගිවිසුම සමග ඇතිකරගත් සටන් විරාමය පිළිබඳව ට්‍රම්ප් පරිපාලනයේ තවදුරටත් සිතා බලන බවද ඔහු ප්‍රකාශ කළා. මේ අතර බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71ක් දක්වා පහත ගොස් තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 69ක් ලෙසයි.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදියු කණ්ඩායම අතර පළමු ඩිස්ත්‍රික් තරගයේ තුන්වන දිනය අදයි. පළමිනිම සඳහා පන්දුවට පහර දෙන කොදෙව් කණ්ඩායම ඊයේ තරගේ නතර කරන විට කඩුලු පහක් තැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 271. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමිනිම සඳහා ලකුණු 308ක් රැස් කළා. තරගේ පැවැත්වෙන්නේ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ් ක්‍රීඩාංගණයේදී. මේ අතර තරග අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයකට ලක් වුණා. යලි සිරස්තල චරිතතුළු සැකකරුවන්ගේ දේපල පිළිබඳ විමර්ශනයක්. ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට. නීති අධිපත්‍ය සුරක්ෂිත කරන බව ජනපති කියයි. ඩෙංගු මර්ධනයකින් පළාත්පා නායතනවලට චෝදනා. අමෙරිකාවෙන් ඉරානයට යලි ප්‍රහාර. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය 100%ට ගත් සීත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: sound.
1: අපි කවුරුත් දන්න ටැලන්ටඩ් මියුසිෂියන් කෙනෙක් තමයි තීක්ෂණ අනුරාධ.
2: ඔන්න එයා කාලෙකට පස්සේ ඩුවට් එකක් කරලා තියෙනවා.
3: එහි නැහැට කරපු මදු දිවිය රස මවපු දඟ කාලියෝගමයි.
1: වැඩි විස්තර අපි එයාගෙන් ඇහුවා.
4: මම ගොඩ කාලෙකින් ඩුවට් එකක් කරලා තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම නිව්සීලන්ඩ් වල ඉන්න ඩෙවින් ෆර්නැන්ඩෝ කියලා අලුතෙන් මේ ෆීල්ඩ් එකට එන්න ආසාවෙන් ඉන්න දක්ෂ ගායන ශිල්පියෙක්. එයා මුලින්ම මගේ ගාවට ආවේ කවර් සොංග්ස් වගේක් කරන්න. ඊට පස්සේ එයාම ආයේ යෝජනාවක් කළා, අයිය අපි ඩුවට් එකක් කරමුද කියලා.
2: කවුද සෝන්ග් එකේ මියුසික් ලිරික්ස් එහෙම කළේ?
4: ඩුවට් එකකට හරියන ලස්සන වචන ටිකක් මට හම්බෙලා තිබ්බේ මෙල්බර්න්ේ විමුක්ති කියලා මල්ලි කෙනෙක්ගේ. ඒකට මෙලඩි එකකුත් කොහොමත් නිකන් දාලා පොඩ්ඩක් ට්‍රැක් එකක් හදාගෙන හිටියේ. පස්සේ ඉතින් මම ඒක පෙන්නවා මේ ඩෙවිනි මෙහෙම සෝන්ග් එකක් තියෙනවා, ඕනනම් අපිට මේක මේ කරන්න පුළුවන් කියලා කිව්වට පස්සේ ඉතින් එයත් ඒකට කැමති වුණා.
1: අපි දැක්කා වැඩ ගොඩක් එක්ක බිසි වෙලා ඉන්නවා.
4: මගේ ගීතවලට අමතරව මේ දවස්වල වෙන වෙන අයට ගීත ගොඩක් ඉගෙනනවා. අමතරව මගේත් දැන් මේ වෙද්දි ගීත තුනක් ඔන්න ඉවර වෙලා තියෙන. දැන් ඒවා එකින් එක හැබැයි වැඩි කල් ගන්නෙ නැහැ මම. මේ මම හිතුවා ඒක ළඟ ළඟම මේ සින්දු ටික රිලීස් කරන්න ඕන කියලා.
3: දඟ කාරියෝ තමයි
0: Talk of the Town.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM the City University, the place to be.
4: අදට වඩා හෙට සුවපත් කරගන්න නම් කවදටත් වඩා හිත යහපත් කරගන්න ඕනේ.
5: අවුරුදු 100ක් වැඩකට නැති විදියට ජීවත් වෙනවට වඩා යහපත් සත්පුරුෂයෙක් විදියට එක දවසක් ජීවත් වෙනවා නම් වටිනවා කියන කාරණා බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා.
4: අනුන්ගේ අඩුපාඩු හොයන්න ගෙහින් තමන්ගේ වැඩ පාඩු කරගන්න එපා.
5: අනුන් ගැන හොයනක නතර කරන්න. අනුන් කරන කියන දේවල් පිළිබඳව විවේචනය කරන්න හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මෙන්න මේ සමාජය අපි හිතනවට වැඩිය යහපත් වෙනවා.
4: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න. හෙට උදැසන 7ට සියත අහන්න.
0: සියත බණමඩුව. සියත බණමඩුව.
4: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
6: Finishing වහලක් ලෙස color of flower වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රචරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යා කරමින්
0: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියත ධම්රසදහර පූදා වැඩසටහන් මාලාව
4: උතුම් පොසොන් පොහෝ දින උදැසන 6 සිට සජීවව සියත TV තුලින්.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහ ලප, විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: මේ ජීවිතේ ගේම් එකක් බං.
3: එපා එපා මට විදි තියන්න එපා.
2: කොහෙන් බේරුණත් කර්මෙන් බේරෙන්න බෑ මහත්තයෝ.
4: ඇත්ත කියනවා කවුද මට නම කියනවා?
3: අල්ලේ මට විදි තියන්න එපා. මං කියන්න රොබීජේ. මේ පාර සියත T20 එන්නේ රොබීජේ.
5: අහසට පොළවෙන් නගින්නේම එක තුමාරයයි.
6: සියත T20 සමගින් අද උදේ 10ට රොබීජේ
7: සියත 2020.
8: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා ඉුවේ. මේ කොළඹ විදුර විද්‍යාලේ ඔදිල් විදස්සින් බෝගාවත්ත.
9: තිලුමින සෑයවදි ගම්න පෞතිතා භවනේ තෑම අමතගෙන තුන් නිවන් පතා වදිනේ.
8: මිෂනේ ලිලා කීෂා
9: මෙත් මල් පිපි දේවා සිත් තුල මෙත් මල් පිපි දේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා.
8: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
10: 98.2 98.4
11: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
8: We can see you there.

0: අදට වඩා හෙට සුවපත් කරගන්න නම් කවදටත් වඩා හිත යහපත් කරගන්න ඕනේ.
1: අවුරුදු 100ක් වැඩකට නැති විදියට ජීවත් වෙනවට වඩා යහපත් සත්පුරුෂයෙක් විදියට එක දවසක් ජීවත් වෙනවා නම් වටිනව කියන කාරණා බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා.
0: අනුන්ගේ අඩුපාඩු හොයන්න ගෙහින් තමන්ගේ වැඩ පාඩු කරගන්න එපා.
1: අනුන් ගැන හොයලක නතර කරන්න, අනුන් කරන කියන දේවල් පිළිබඳව විවේචනය කරන්න හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මෙන්න මේ සමාජය අපි හිතනට වැඩිය යහපත් වෙනවා.
0: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියත හන්න.
2: සියත බණමඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
3: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු 5ට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති නේද?
6: ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යාකරමින්
7: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියත දම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
0: උතුම් පොසොන් පොහෝ දින උදැසන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-8-32-1000 NIB the City University, the place to be.
9: Finishing වහලක් ලෙස color up ලොව වැජබෙනා.
10: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
0: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම ඇහෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ මහරගමින් විනෝදිනී වින්හාරා.
11: අඹ සෙවනේ මිහිඳු සමින් බණ දෙසරවා. සාදු සාදු සාදු ක්‍රියා එබන අසනවා.
0: මේ එක වසරින් ගෙන ගන්න ගම් පහෙන් නිසදි කුසල්ලා.

0: කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112 123 123.
1: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
2: ඔනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV
5: SCB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SCB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
7: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනී.
10: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ. මේ රත්නපුර කුමාර විද්‍යාලේ නෙතුම් විහස් අමරතුංග.
11: මෙත් මල් පිවි දේවා සිතුල මෙත් මල් පිවි දේවා.
10: මේ මාතලේ ජාත්‍යන්තර පාසලේ කුල සනුල
11: මල්

0: தியேட்டர் டாப் ஸ்டோரி.
1: මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට විදේශ රටක රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචා කළ කාන්තාවක් අලුපුමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හොරණ විශේෂ අපරාධ විමර්ශනාංශයට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයක් අනුවයි. සැකකාර කාන්තාව පානදුරු ප්‍රදේශයේ පදිංචි 41 වැනි දයෙක්. පොලිසිය සඳහන් කළේ සැකකාර කාන්තාව අවස්ථා කිහිපයකදී අදාළ මූල්‍ය වංචාව සිදු කර ඇති බවයි. දැන් ක්‍රීඩා පුවතක්. පන්දුවර 20 ලෝක කුසලන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 3ක ජයක් ලැබුවා. පළමුවෙන් පන්දුවර පහර දුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩලු 6ක් තැවේ රැස්කළ ලකුණු සංඛ්‍යාව 151. පිළිතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහී ඉලක්කය පසු කර ගියේ තරග එක් පන්දුවක් ඉතිරිව තිබියදී. පන්දුවර 19 පන්දු 5ක් අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාව කඩලු 7ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 154. නායක චමරි අතපතු ලකුණු 33යි. නිලක්ෂිකා සිල්වා නොදවි ලකුණු 21ක් රැස් කළා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: 98.2 98.4
4: We can see it.

0: දිවයින පුරා
1: ජින්තුපිටිය ජින්තුපිටිය ජින්තුපිටිය ජින්තුපිටිය ආහා ජින්තුපිටිය
2: මෙන්න ගෙනවා උණුණු වඩු උණුණු වඩු සලේ සලේ ඔ සලේනේ සරි සෙල් සෙල් සෙල් සෙල් අලුත් අවුරුදු සෙල් අලුත් අවුරුදු සෙල් අලුත් අවුරුදු සෙල්
3: අලුත් අවුරුදු සෙල්
2: අලුත් අවුරුදු සෙල් දාලා ගියේ නැති ඒවා මම කිව්වනේ දෙනා කියලා දෙනා කිව්වොත් ඇඟේ ගහලා හරි දෙනවා ආ එන්න එන්න නෝන එන්න එන්න ගන්න එන්න එන්න බලබල ඉන්නවා බලබල ඉන්නවා ගන්න එන්න ගන්න ගන්න බලබල ඉන්නවා බලබල ඉන්නේපා බලබල යන්නේපා සිය රටදේ සිරි සැපදේ සිය රටදේ සිය රටදේ සිරි සැපදේ එන්න ගන්න සිය රටදේ සිය රටදේ මේ රට මගේ රට මා විකුණන රට එන්න ගන්න සියද පණයි සියද පණයි සියද පණයි එන්න ගන්න එන්න මාත එන්න හැමදාම නේ ඉත මෙතන නේ දැක්ක වෙලාවත ඉතරයි සියද පණයි සියද පණයි සියද පණයි සියද පණයි අයින මාත එන්න ගන්න සිය පණ හරි සිය රටදේ ගන්න එන්න ගන්න දන්න තෝරන්න දෙන්නේ දැක්කනේ මොලේ ඇදි මිනිහා හිත හිතා ඉන්නේ නෑ දැක්කද ගත්තා දැක්කද ගත්තා එන්න දැකපු වෙලාව විතර එන්න සියට පණයි සියට පණයි සියට පණයි සියට පණයි ගන්නස ගන්න ගන්න දැක්ක වෙලාව විතර දැක්ක වෙලාව විතර දැක්ක වෙලාව විතර එන්න එනු ඉස්කන් එන්න ගන්න සියට පණයි සියට පණයි සියට පණයි වසර මැද

0: ගස්සට මේ වැටිච්චේවට කොයිද මේ යුගලති පෝ බලලගන්න එපැයි.
1: 50% කිව්වනේ ඉතින් විතර බැලුවේ නැහැ. මේක නෙමෙයි දැන් ඔයාලට කවදින්දන්ද work from home දෙන්නේ.
0: මොකක් work from home?
1: හෙයි.
0: Work from home කොහෙද?
1: ගෙදර ඉන්නේ නැත්තේ සතියකට 14000ක්වත්.
0: සතියකට 14000ක් ගෙදර ඉතියා වැඩ කරන්නේ ඔයාද ඔෆිස් එකේ වගේ වැඩ ටික. Work from home නෑ මේ ආයි නෑ ආයි.
1: ඇයි නැත්තේ ලෝක අර්බුදේ?
0: යුද්ධය ඉවරනේ දැන් යුද්ධය අත්සන් කරානේ දැන් ඔක්කොම ඩිජිටල් ක්‍රමෙත් ඔක්කොම කරේ හරිද?
1: එතකොට වර්ක් ෆ්‍රොම් හෝම් දෙන්නේ
0: විකාරද? කොරෝනා ආව වෙලාවෙම ලොක්කා කිව්වනේ කොරෝනා වලට පස්සේ මේ ලොක්කා කිව්වා.
1: මොකද කිව්වේ?
0: ආයි කොරෝනා නෙමේ ඉබෝලා නෙමේ සරම්ප නෙමේ වසූරි නෙමේ කොලරාව නෙමේ පාචනය නෙමේ මහමාරිය නෙමේ මොකක් ආවත් වර්ක් ෆ්‍රොම් හෝම් දෙන්නේ නැහැ කිව්වා. ඒක අපිට එකක් මැරිලා වැටුණා.
1: ඇයි?
0: මොකද වර්ක් ෆ්‍රොම් හෝම් කියන සිද්ධාන්තේ අඳුරු පැතිකඩ ලොක්කා දන්නවා කිව්වා.
1: මොකද්ද අඳුරු පැතිකඩ?
0: වෙන මොකද්ද ලොක්කා කිව්වා? පිරිමි සිත්වල වේදනාව අඳුරන්නේ නැහැ වගේ ඉන්න තරම් ෆුල් අමානුෂික නැහැ කිව්වා ලොක්කා.
1: ඇයි?
0: ඇයි අහන්නේ?
1: ඇයි ගෙදර ඉඳන් වැඩ කරාම අපි පිරිමින්ව අල්ලගෙන කනවද?
0: කිව්වා කණේක ඉවසන් ඉන්න පුළුවන් කොහිල කටුව ඇරෙන එකනේ ඉවසන්නේ බැරි.
1: මොකද්ද?
0: ඔව්.

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
3: 20 and upgrade.
4: Upgrade වෙන ලැප්ටොප්ස් ගන්න සිංගේකට අදම එන්න.

0: නුන සුදු කොච්චි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: මේ ජීවිතේ ගේම් එකක් බං
4: එපා එපා මට විදි තියන්න එපා
3: කොහෙන් බේරුණත් කර්මෙන් බේරෙන්න බෑ මහත්තයෝ
5: ඇත්ත කියනවා කවුද මට නම කියනවා
4: අනේ මට විදි තියන්න එපා මං කියන්න රොබීජේ මේ පාර සියත T20 දෙන්නේ රොබීජේ
6: අහසට පොළවෙන් නගින්නේම එක තුමාරයයි
7: සියත T20 සමගින් අද උදේ 10ට රොබීජේ
8: සියත 2020
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ මේ කොළඹ මියුසියස් පෙරපාසලේ රයලි රණවීර
9: උද්දා

0: පස්සේ
1: මේ කඩුවෙල මිනදිලි නාරා
2: ඉද්ද සමන් මල් සුවඳ රෝස මල් එළමුණල මුදත පුරා සුදු අරලිය මල්
1: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: රසයිද?
1: ඇයි අදෝ යා නෙමේදී ඉව්වේ?
0: මම තමයි යන්නේ.
1: වේන රස දහන්න.
0: ගොඩක් වැඩද?
1: හම්මෝ. ගොඩක් වැඩද කියලා අහන්නේ වැඩ වැඩි කමට එක වැඩක්වත් කරගන්න බැරි වුණානේ.
0: මොකක්?
1: ආ. ඔයා ගේන්න ගිහුව වර print out එක ගේන්න බැරි වුණානේ.
0: අනේ බලන්න කොයිටින්?
1: ඩවුන්ලෝඩ් කරන්න ගියපු ෆිල්ම් එකවත් ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුණා මේ වැඩ උච්චරට වැඩ.
0: අර ටිකට් ටික බැලුවද ඇදලද කියලා.
1: ඉතින් අනේ ඔයා ගෙඩෙට් වල ඉන්න කේ ටික බලන්න තිබුණනේ.
0: බලන්නකෝ එක වැඩක්වත් කරලා නැහෙනි. අයියෝ මේ කෑමද කියලා කලා නැහෙනි.
1: කන්නවත් වෙලාවක් තිබුණේ නැහැට. පුදුම වැඩ තෝකියා.
0: එහෙන රෑට උයන්න ඕනේ නැහෙනි.
1: ඇයි?
0: මේකම කන්න බැරියේ. ඕනේ කෑම එකට අතවත් තියලා
1: නැහැ. අත තියා ඉතින් කකුලවත් තියන්න වෙලාවක් තිබුණේ නැහැ. සූ ගාල වැඩ. හේඩු දුණු වේඩු දුණු මීටින් කීයක්ද? පැය 8ක් පැය 5 6ක්ම මීටින්නේ අපේ ඔෆිස් එකේ. මීටින් පැය 6 7 මීටින් තියලා පොඩි වැඩක් කරනවා.
0: අනේ මන්ද කොහොමද අනේ ඉතින් ওই කම්පැනි ලාභ ලබන්නේ?
1: කොහොම ලාභ ලබනවද කියන එක තමයි මට තියා ගන්න බෑ.
0: අනිත් එක කාලක් නෑ. අපරාධනේ උදේ පාන්දර මන් නැගිටලා කෑම උයලා දුන්නේ. අද කෑම රසයි. අපරාධනේ යන්නේ.
1: අපරාධයක් නැහැනේ ඉතින් ඔයා රැට ඕක බත් එක රත් කරගෙන කන්න.
0: එතකොට
1: මම කඩේ මොන හරි ගෙනල්ලා කන්නම්.

0: ඔයා දන්නවද නිෂාන්? හැම ලව් ස්ටෝරි එකකම තියෙනවා ඇත්ත කතාවක්. කතාවක්.
1: විෂ්මි සමහරු ආදරේ කියලා කියන්නේ නැහැ. ඒත් ආදරේ කරනවා. සමහරු ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරනවා.

0: සිට ප්‍රහස්පතින්දා දක්වා රැයටට සිතහන්න.
1: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් වෘත්තරිපතින් මෙගාවට්ටා ප්‍රේමා කොත්තුමේ චිකන් රසති පහේ පැකක ඉතිරිය රුපියල් 185යි ස්ප්‍රයිට් ඉතිරිය රුපියල් 130යි මැජික් වැඩිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 230යි දීවා ෆ්‍රෙෂ් ජස්මින් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 100යි කගිල්ස් වෘත්තරි.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක
2: ඔව් කියනකෝ. අහසින්
3: නෑ ඒක අපේ රටේ එකක්
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරලා
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම බිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0716066222 Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: එක වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157555 අමතන්න
1: මෙන්න මෙහෙමයි අපේ පොඩෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ මේ මහරගම හයිලන්ඩ්ස් විද්‍යාලයේ කෙනෝද සිල්වා
5: මෙහිදු ශමිදු කොසොන්දාක අපේ රටට වැඩම කළා මෙහින්දලා ගලන දේශගියා කතා කළා
1: මේ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ පහවසර ඉගෙන ගන්න ජිනුලි අනුතිනි ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහ

0: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112 123 123.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි
4: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
5: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0112 732 1000. NIBM The City University, the place to be. This was a විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 1000 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික දේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0112 200 700 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙන්න.
7: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා ඉුවේ. මේ කඩුවෙල මහමෙවුනා පෙරපාසලේ අභිනිති හස්සය.
8: මීන් තලහන්ද උදේට ආඩුව දිනවා.
7: මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න
9: මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුරංග මල් පාවෙලා ලැල්ලගහෝ ගාගරන්නේ ජාතියේ ජපානය.
7: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
10: 98.2 98.4

0: किया था टॉप स्टोरी
1: දියතලා වනතුරට හේතුව හෙළිවේ. දියතලා බස් රථ අනතුරෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ පසු එක් අයෙක් වදුල රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. දියතලාව මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය WKLM විරසේකර සඳහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ 42 දෙනෙකු රෝහලට ඇතුළත් කළ බවයි. ඔවුන්ගෙන් 8 දෙනෙකු සුළු තුවාල ලබා ඇතැයිද සෙසු පිරිසගේ තත්ත්වය සාමාන්‍ය බවද වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළා. කොළඹ සිට බදුල්ල බලා ගමන් කළ ලංගම බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානයේ ආසන්නයේදී අනතුරට ලක් වූයේ අදාළුවේකට පමණයි. බස් රථයේ බෑයුමකට පෙරළී යාමෙන් අනතුර සිදු වුණා. බස් රථයේ තිරිංග දෝෂයක් අනතුරට හේතු බවට දැනට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ. දැන් විදෙස් පුවතක්. ඩිජිටල් සේවා පත්තක් පනවන ඕනෑම රටකට 100% තීරුබදු පැනවීමක් සිදු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මීට මූලික හේතු වී ඇත්තේ අමෙරිකානු තාක්ෂණික සමාගම් සඳහා බදු පැනවීමට ප්‍රංශය තීරණය කිරීමයි. අමෙරිකානු සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්දක් ළඟදීම ක්‍රියාත්මක කිරීම පිළිබඳව අනිකුත් යුරෝපීය රටවල් රසක් සාකච්ඡා පවත්වා තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ යුරෝපය වේගවත් වන්නේ යම්සේද අමෙරිකාව ඊට සිය ගුණයකින් වේගවත් වන බවයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: Weekend Zeta.
1: ජින්තු පිටිය.
2: අහා, ජින්තු පිටිය.
3: මේ.
4: හයි.
3: එළියට ගියාම ඕන පරිස්සමෙන් හොඳේ.
4: හයි මොකද?
3: අර එහෙම හිරින් ගන්න යන්න එපා මේ. ආයි ලෙඩ තියෙනවා දැන්. ඩෙන්ගු හැම බෝ කරගෙන ඉන්න එපා. ඔයාලගේ ඔෆිස් එකේ ඩෙන්ගු තියෙනවද?
4: ඔෆිස් එකේ ඩෙන්ගු තියෙනවද කියලා මං කොහොමද දන්නේ ඉතින්?
3: මදුරු ඉන්නවද?
4: එහෙමයි තියෙනවා. ඒවක දන්නේ නැහැ මදුරු ඒ කියන්නේ ගෙදර වගේ දන්නේ නැහැ ඒක.
3: මේ පහගෙන හොඳේ මදුරු ඩෙන්ගු තියෙනවා දැන් එක දිගටම. හරිද? ඊට පස්සේ අර එක එක වෛරස් තියෙනවා එක එක විදිහේවා. ડોක්ටර්මට කිව්වා අල්ල ගෙදර ඔය ඔක්කොම කොරෝනා වල ප්‍රභේද කිව්වා තින්. කවුරුවත් ඔබ කියන්නේ නැහැ කිව්වා. මේ එයා මෙයා ළඟට කිට්ටු වෙන්න යන්න එපා.
4: හරි.
3: එයාගේ ඇසේ මෙයාගේ ඇසේ රින්ගන්න තියාගන්න එපා.
4: මම යා රින්ගන්න යන්නේ නැහැ එහෙම. ගින්ගන්නේ යන්නේ මම පතල් හාරන්න යනවායි මම.
3: ඒ උනාට ඔෆිස් යනවනේ ගිහිල්ලා කොහේ යනවද කියලා කවුද දන්නේ?
4: අනේ මේ මට ඔය මේ යන්න අවශ්‍යතාවයක් නැහැ. මට මේ තියෙන වැඩ ටික කරගන්න මට මාසේ ටාගට් ටික කවර් කරගන්න තියෙනවා මට.
3: ආ
4: හයි
3: එතකොට අර ගිය මාසේ 17 වෙනිදා හවස 3යි 40ට කොපි ෂොප් එකක් අස්සේ රිංගලා ඉද්දි මගේ අතට මහවුනේ.
4: ආ අර ටෝනියා.
3: ඒක තමයි ඇටෝනියා තමයි. ඇටෝනියා හරි ගිනිසීදී හරි රිංගලා හිටියනේ.
4: අනේ ආයුත් ඒක ඇදලා ගත්තනේ. ඇන්ටෝනියට ප්‍රශ්නයක් වෙලා ඒ ළමයාට ඒක කතා කරන්න ඕන කියලා මම ගියේ. එයා මගේ ගෲප් එකේනේ. මම කිව්වේ ඔයාට.
3: එතකොට ඔළුව අතක ගා හිටියේ මං යනකොට.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිසරවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. මාරාන්තිකයි. මේ ජීවිතේ ගේම් එකක් බං.

0: එපා එපා මට විදි තියන්න එපා.
1: කොහෙන් බේරුණත් කර්මෙන් බේරෙන්න බෑ මහත්තයෝ. ඇත්ත කියනවා. කවුද මට නම කියනවා?
0: අනේ මට විදි තියන්න එපා. මං කියන්න රොබීජේ. මේ පාර සියත T20 දෙන්නේ රොබීජේ.
2: මේ අහසට පොළවෙන් නගින්නේම එක තුමාරයයි.
3: සියත T20 සමගින් අද උදේ 10ට රොබීජේ.
4: සියත T20.
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
6: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මාම්ස් ජෝයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරිය රුපියල් 390යි. සාරාස් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 150යි. මිල්කා සම්පූර්ණ යොදේ සෑතක රිපිට ඉතිරිය රුපියල් 200යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරිය රුපියල් 120යි. කාගිල්ස් ෆුඩ්
7: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
8: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79% ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
11: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
14: සියත පොකට් මනි
15: අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
16: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාස්.

0: මේ මොරටුවෙන් ඩිෂෙන් කිහන්ස අමර සූරිය
1: මෙහිඩු සමිඩු කොසොන්ඩාක අපේ ලැටට වැඩම කළ මෙහින් දලා ගල තිශගියා කටා කළ
0: උප සැමට බැතිබර පොසොන් මංගල්ලයක් වේවා.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: ජපන් වින් වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටරයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
1: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා.
5: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
1: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
6: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
7: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
6: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද?
8: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යා කරමින්
9: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියද ධම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
8: උතුම් පොසොන් පොහෝ දින උදෑසන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV. නීලවිකාශක
13: සුබ දවසක්
14: අලුත් වෙලා
13: පහසු වෙලා තැගි වැඩි වෙලා
15: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
14: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
16: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
17: මේ දෙකක් දාගෙන ඉන්නද
18: ඇයි කන් දෙක පුරවල කන්නද
19: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
14: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
19: නෑනේ අරේ වා
4: සින්දු සියත
2: ගියක් සපයි ගවලේ
12: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
13: අනුග්‍රහය
2: දැනෙන්න අඳින්න රිසිසේ
8: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න

0: කඩුවෙල මිනුදිලි නාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
2: අනුවටයි දශම දෙකැන් අනුවටයි දශම හතරෙන්
3: අද හමුවෙමුද අපි, අද සැනසෙමුද අපි.
0: We can see that.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අදට වඩා හෙට සුවපත් කරගන්න නම් කවදටත් වඩා හිත යහපත් කරගන්න ඕනේ.
3: අවුරුදු 100ක් වැඩකට නැති විදියට ජීවත් වෙනවට වඩා යහපත් සත්පුරුෂයෙක් විදියට එක දවසක් ජීවත් වෙනවා නම් වටිනවා කියන කාරණා බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා.
2: අනුන්ගේ අඩුපාඩු හොයන්න ගෙහින් තමන්ගේ වැඩ පාඩු කරගන්න එපා.
3: අනුන් ගැන හොයන එක නතර කරන්න. අනුන් කරන කියන දේවල් පිළිබඳව විවේචනය කරන්න හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මෙන්න මේ සමාජය අපි හිතනට වැඩිය යහපත් වෙනවා.
2: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න. හෙට උදැසන 7ට සිය තහන්න.
4: සියත බණමඩුව.
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
5: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011 5411 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2 123 123.
7: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
8: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
9: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
2: දැන්ම දරුවගේ 9යි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට 100 FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: සියත පොකට් මනි.
2: දැන්ම මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාරසේ.

0: ඇතුලේ මොරටුවෙන් ඩිෂන් කිහංස අමර සූරිය
1: මිහිඳු සමිඳු කොසොන්ඩාක අපේ රටට වැඩම කළ මිහිඳලා ගල උඩ දිශගියා කතා කළ
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
2: 98.2 98.4
3: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
0: weekend theater

0: ඇයි දාගන්න බැරි වුණා. නැයිදි තප්පරණුවක් හිටහංගෝ මෙතෙන්ට. මේ කලර් ලයිට්ස් කියන ඒවා මේවා කුඩු කරන්න ඕන මේවා මිනිස්සුන්ට. මට කුඩු කරලා බෑනේ තින්නේ. ඒ වුණත් අපේ යව කුඩු කරගනි ඔක්කොම. එහෙන් දාලා මෙහෙන් දාලා මුන් නිකන් හරක් වගේ. කිසිම විනයක් නැහැ නේ. පුදුම හදිසියක් තියෙන ගෙදර මුංගේ මුන්ට ගෙවල් වලට යන පුදුම හදිසියක් තියෙන. පොඩ්ඩ හිතා අනිත් මිනිස්සේ කරගම පොඩ ගෙවල් වල මුංග මේ තප්පර 10ක් 15ක්ම ඉක්මනට ගෙදරට ගිහිල්ලා මුන්ට මේ රජ වෙන්න කලින් ගියාගේ. ගිහිල්ලා කරන්නේ තව කෝ ගෑනිත් එක රණ්ඩු කරන එකනේ. කාලා බීලා උපුටු පටමෙලියන් වෙලා උත්පෝරණේ කොබෝ විදි ටීවී වලයි. ඕකනේ කරන්නේ. ඕකටද වෙච්චර හදිසිය යන්න ගෙදර. පොඩි එකෙක් එක ගත කරනවා කියලා රූම්ට පුදුම වුරු. උදේටත් ඒවා හවස දවල්ට හවසටත් ඒවා. කොයි වෙලාවෙ පාරට බැස මුන්ට හදිසි. උන්ටයි ඉක්මන. මෙච්චරයි හදිසියක් තියෙන රටකටද මේ මුනේ. ආ. හෙයි.
1: සර්.
0: ඕ.
1: හඳුන් ගෝල් පැකට් එකක් කතා ආදරයක් කරන්න සර්.
0: ආ.
1: බලන්න සර් මේ ආණ්ඩුවලින් අපිට කිසිම උදව්වක් නැහැ නේ.
0: ඇයි වී මිලදී ගන්නවා වගේ ආණ්ඩුවෙන් තවුල්ලකින් හඳුගුරු මිලදී ගන්න කියලාද කියන්නේ?
1: නෑ ඒක නෙවෙයි. අපි අපිට සපෝට් එකක් දෙන්න බැහැ.
0: ඇයිද ඔය සපෝට් එකක් දීලා තියෙන්නේ?
1: මොකද්ද?
0: ඇයිද මෙතන අන්දි අකන්දියක් ගන්න කලර් ලයිට්ස් දාලා වෝ තප්පරණුවට සෙට් කරලා තියෙන්නේ තවුල්ලට බිස්නස් එක කරගන්න?
1: සර් මාරවතාවා වගේ.
0: මාරවතාවක් නෝකද? ඒක එක එක පැත්තකින් යන වාහන මෙතන හතරවන් අන්දි. ඔය මෙතන දැන් තප්පරණුවට වැඩි ඔය එහෙම සෙට් කරලා තියෙන පාරවල් හතරේ තමුල්ලගෙන හිටල තමයි.
1: සර් අඳුගුල් ෆැක්ට් එක ගන්න ආදරය කර.
0: ආ ඒක නෙවෙයි මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා හොදේ.
1: සර් ගන්න ඔය ෆැක්ට් එක.
0: ආ
1: මොකද බිස්නස් එක?
0: අඳුගුල් නොපෑ දැම්.
1: මොකද?
0: අඳුගුල් නොපෑ.
1: සර් ලත් අපේ බඩටම නේ ගන්න සර් මොනවද සර්?
0: දැයිති මම මෙතනින් උඩේ වැඩට යද්දී අවසන් වෙනකොටයි තමුංගෙන් ගන්න අඳුගුරු වලට කරන්න දෙයක් තියෙන බෑ මිනිස්සු. යන්න ඈ.
1: සර් කීයද අඳුගුරු ෆැක්ට් එක දෙන්න කඩේ?
0: තමුදගෙන් 50 තරම් ගිහිල්ලා මම 100 විකුණුනේ මොකෝ?
1: අනේ අම්මේ.
0: එන්න.

0: क्या था टॉप स्टोरी
1: नव डेंगू मधुरु विशेष एक पिलिबंद अनावरण एक नव डेंगू मधुरु विशेष दावल काले दी में रात्रि काले दी ओने अवस्था का दर्शन करने में क्या पावतीन बब कैलनीय वायदे पीटे पर पोष वेदे पिलिबंद महाचार्य नायन गुण तिलक का पावसन बा සිදු කළද නව පරීක්ෂණ අනුව මේ බව හෙළි වී ඇති බවයි ඔහු පැවසුවේ.
2: පරීක්ෂණ වලට අනුව ඩෙංගු මදුරුවාගේ අනුවර්තන කිහිපයක් අපි දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම දෂ්ට කරන කාල සීමාවේ වෙනස් වීමක් ඇති වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කතා කරොත් එහෙම උදෑසන සහ සවස් කාලයේ දර්ශනයට හැඩ ගැසලා තියෙන මේ මදුරු විශේෂ ETC ජිට්ට යන ETC අල්පෙක්ටස් කියන මදුරු විශේෂයන් දෙක දැන් අවස් කාලයේ සාමාන්‍යයෙන් අපි රාත්‍රි කාලයේ 7:00 අතර ප්‍රමාණ ඒ කාල සීමාව තුළදී දෂ්ට කිරීමේ හැකියාව වර්ධනය වෙලා තියෙනවා. ඒක ඔවුන් දක්වන ලද අනුවර්තනය.
1: තවත් දේශීය පුවතක් පොසොන් උත්සවය වෙනුවෙන් මේ වන විට දිවයිනපුරා දන්සැල් 16,911ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ ලේකම් සීයෙන් මුතුකොට සඳහන් කළේ මෙතෙක් ලියාපදිංචි නොවු දන්සැල් සංවිධායකයන්ට අද සාහෙටද ඒ සඳහා අවස්ථාව පවතින බවයි. බෝවන රෝග කිහිපයක් පැතිර යන බැවින් සිසිල් වීම දන්සැල් මෙවරද සීමකන් ලෙස ජනතාවට දැනුම් දී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.
0: Top story.
3: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: සියත දෙවයිනපුරා සියත විසයි විස සියත 2020
1: අයිබුවන් අයිබුවන් අද කියලා කියන්න විශ්සේ
2: ඒකනේ හොඳයි අපිට හොඳයි එතකොට ඔයාලට කොහොමද
1: අපිත් අනේ දෙයියන්ගේ පිටින් ඔයාලගේ පිටින් අපේ වීදෙවෙන් ඉතින් අපිත්
2: ඉන්නවා අපේ පිටින්
1: දවල් හැමදාම අපි සින්දු දානවා. එතකොට අපි සින්දු අහන ආස කට්ටිය විශේෂයෙන්ම සියත FM මහාන
2: කට්ටිය.
1: ඒගොල්ලෝ සින්දු අහනවා. ඉතින් ඔයාලා අපිට පිහිට වෙනවා. අපි වීදම් කරගෙන ජීවත් වෙනවා.
2: ජීවත් වෙනා නේ. ඉතින් හද අපි කතා කරන්නේ දුමාරේ සින්දුවෙන් රටක් දැනගත්ත අපේ රොබි ජෙත් එක්ක. ඉතින් ආදරයෙන් පිළිගන්නවා. ගොඩාක් වැඩස්සේ තමයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ බොහොම පාටකින් ගෙන්න ගත්තේ. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මේ දවස්වල වැඩ කටයුතු කොහොමද ෂෝස් තියනවාද?
1: වැඩ කටයුතු කියන්නංගිය ෂෝස් තියෙනවා ඇත්තටම. ඒ වගේම තව අලුත් නිර්මාණ කීපයක වැඩත් එක්ක මේ දවස් ටිකේ ගොඩාක් කාර්ය බහුලලා ඉන්නේ නින්දක් නැති තරමට.
2: පුංචි කාලේ ආසාවක් තිබ්බද ජනප්‍රිය ගායකයෙක් වෙනවා කියන එක?
1: මෙහෙමයි, ජනප්‍රිය වීම කෙසේ වෙතත් මට අවුරුදු සාමාන්‍යයෙන් මම හිතන්නේ මට අවුරුදු 4-5 විතර වගේ.
2: ඔව්,
1: මට දැනෙනවා මට යමක් කරන්න පුළුවන් කියලා වොයිස් එකෙන්. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් මගේ මේ ඒකනේ ගායනක් කියලා කියන්නේ ගීතයක්මනේ වෙන්න ඕනෙත් නැහැනේ. ඉතින් මම ඇත්තටම මේක මට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය

0: මේ මේ වගේ බෝධි පූජා ගාථා. ඒ හාමුදුරුව කෙනෙක් සාමාන්‍යයෙන් ඒක ගායනා කරන ආභාෂක්තිය මේ විලාසය මට ඕක රෙජිස්ටර් වෙනවා මගේ ඔළුවේ. මතකයි වචන ටිකත් ඔක්කොම මතකයි. මම ට්‍රයි කරනවා ගෙදර එල්ල අර වොයිස් එක අරගෙන ඒ ඇක්සන්ට් එකෙම මේක කියන්න. ඉතින් පසු කාලීනව එක එක ගීත පොඩි පොඩි ගීත මොකද අපේ චූටි කාලේ ඇත්තටම
1: ඔයාගේ වයස එතකොට
0: මට දැන් වෙනවා කියක් විතර අර පේපර්
1: මම නෑ මං ඒ කාලේ ඔය පොඩි කාලේ කියන්නේ වයස කීයක් වගේද
0: මම එහෙම කියන්නම්කෝ මම ওই කියන කාලේ ඇත්තටම FM කියන නාලිකා නෑ FM සංකේතයක්වත් නෑ ඒ කාලේදී SWMW කියන සංකේත ඒවා බොහොම ළඟ දුවන ඒවා ඒ නිසා අපේ ගම්පලත් වලට සින්දුවක් ඇහෙන්නේ නැහැ. ඒ තරමටම ඒක තමයි ඒ නිසා තමයි ප්‍රාදේශීය නාලිකා බිහි වෙන්නේ.
1: ප්‍රජාගුවන්
0: විදලි. අනේ right. එතකොට මොකද දැන් ගොඩක් ඒවා මෙහි ඉඳලා කොළඹ ඉඳලා යනවා වගේ නෙමෙයි අර දේවල්. ඉතින් අපිට ඇත්තටම සින්දුවක් ඇහෙන්නේ බොහෝම කලාතුරකින්. මගේ කියන කාල සීමාව මම කියන්නේ 1980 මූල භාගයේ.
1: හා.
0: එතකොට ඉතින් ඔහොම ගිහිල්ලා ගිහිල්ලා සින්දු දෙක තුනක් මට කියා ගන්න පුළුවන් විජේ කුමාර තුංග මහත්මයාගේ එකක් සමන්ද සිල්ලා මහත්තයාගේ ඒ වගේ ඊට පස්සේ දැන් මට මං ගැන මට සින්දු කියන්න පුළුවන් එකක් මට يعني මිනිසුන්ගේ පිනවන්න පුළුවන් කියලා එකක් මට හැඟ වෙන්නේ ගෙදරට එන හැමෝම නෑ දැ ඉස්සරහම අපේ අම්මා හරි තාත්තා හරි පුතේ
1: සින්දුක්
0: කියලා පෙන්න. එතකොට මට තේරෙනවා රයිට් මට මක්කරි වැඩ ගැහැල්ලා පුළුවන් කියලා. ඉතින් ඔහොම තමයි ඉතින් ආරම්භයේ උනේ මගේ.
1: ඒ කියන්නේ මුල් කාලේ සින්දු කියන්න පුළුවන් කියන එක දැනගන්නේ ඔකත් එක්ක. කරපු පළවෙනි සින්දුව මොකද්ද?
0: වේදිකාවක ගායනා කරපු පළවෙනි සින්දුව තනනිල්ල දිගේ ඇදිලා යනවා. සමන්ද සිල්ල මහත්මයාගේ එකක්. ගායනා කරේ මම 1987 අප්‍රේල් මාසේ 18.
1: හා.
0: තමයි මයික් එකක් අතට අරගෙන බැලුවේ මේ මොකද්ද මේ ගැජට් එක කියලා.
1: කියලා.
0: ඉතින් ඒක එහෙම ගියා. ඊට පස්සේ ඉතින් විවිධ අවස්ථාවලදී ඔය ගෑනු ළමයි එහෙම අපි ට්‍රයි කරා ස්කෝර් යන කාලේ ගෑනු ළමගේ නම් වලින් අපිම සින්දුව දාගෙන අපිම කිව්වා ඒ වගේ ඒවත් තිබ්බා මගේ පළවෙනිම ගීත නිර්මාණය වුණේ ඇත්තටම මට මතකයි 1995 අවුරුද්දේ තමයි පළවෙනිම ගීත දෙක මම හදාගත්තේ හේමසිරි හල්පිට කියලා ලංකාපිටිය ප්‍රවීණ නිවේදන ශිල්පියකගේ ප්‍රවීණ ගීපද රචකේ එතුමන්ට කියලා මම ගීත දෙකක් ලියාගත්තා එකක් පියානමි ඊට පස්සේ කඳුවලල්ල උඩින් කියලා එකක් ඒ ගීත දෙක සංගීතවත් කරේ සමන්ත පෙරේරා මහත්තයා ඉතින් ඒ දෙක තමයි මගේ මුල්ම ගීත දෙක
1: හැබැයි
0: ඉතින් ජනප්‍රිය වුණේ නැහැ ඒක ජනප්‍රිය නොවිච්ච එක තමයි ඒ කාලේ හැටියට
1: ඒ කියන්නේ
0: මෙහෙමයි අපිට මොනතරම් දක්ෂතා තිබුණත් අපිට මොනතරම් හැකියාවන් තිබුණත් අපිට අවේලාවේ ඒ දේ ලැබුණොත් අපිත් ඉතින් අර අපේ ගමන් මාර්ගයේ සම්පූර්ණ දිශාව වෙනස් වෙන්න තිබුණා
1: වගේ
0: ඉතින් මොකද මම බොහොම පුංචි කාලේ මම අවුරුදු සාමාන්‍යයෙන් 10ක් 11ක් වගේ ඉන්න කාලේ මගේ තාත්තා මට දැතියනවා

අධ්‍යපියදෙන්න හොස්පිටල්ලක ගලවිලි ස්පිරිතාලේ ක්වාටර්සේ. එතකොට ඒ කාලෙත් යම් යම් දේවල් තිබුණ සමාජයේ, ඒ කියන්නේ නොගැලපෙන ද්‍රව්‍ය අරෝ මේවා. ඉතින් ඒ කාලෙදි මට මම ජනප්‍රිය වෙලා මිලමුදල් යහමින් ලැබුණා නම් සමහර විට මම

0: වැඩින තැන් තිබුණා, ප්‍රතික්ෂේප වෙච්ච තැන් තිබුණා. ඒ ඔක්කොම අල්ලගෙන ඉතින් මම අන්තිමේදී දුමාරේ ගීතයෙන් හිට් වෙනකොට, දුමාරේ ගීතේ ලංකාවේ එක විශේෂ ගීතයක් වෙනකොට ලංකාවේ මම අර තිබුණෝ මගේ ඩ්‍රීම්ස් ටික, ෆැන්ටසී. ඒ ෆැන්ටසී ඉන්න ඕන කාලේ මම පැනලා
1: තියෙන්නේ.
0: දැන් ඉතින් මට තියෙන්නේ මගේ ඉදිරි ටාගට්ස් ටිකට යන්න අවුරුදු 10ක් 15ක් විතර වගේ ටාගට්ස් ටිකට යන්න පුළුවන් කියලා හිතනවා දැන්.
1: අනිවාර්යෙන් අපිත් සුබපතන. ඉතින් ආපු ගාම සෑහෙන්න ලොකු කතාබහක් කරගෙන ගියා නේද? අපි ඉස්සරහට කතා කරමු, දැන් අපි සින්දුවක් අහලා එමු.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ദഹാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ അപ്പ പരിസരയെ തിബിയയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരയെ സിറ്റിന്നേ വർഗദേക്കിയ ഇഡി സീജിപ്റ്റായി സഹ ഇഡി സെർബോപിക്ടസ് ചന മധുരു വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ ഹത്തറക് തീയണോ എക്ക ദക്ക തുണ സഹ ഹത്തറ. ഈ നിസാ അപ്പട്ട് ജീവിത കാലയെ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെളതി ഹക്ക.
0: ഡെങ്കു മാരാന്തികായി
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සහාය.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ්සිටි වෙතින් මෙගාවට්ටා ප්‍රීමා කොත්තුමේ චිකන් රසති 5 පැකික ඉතිරිය රුපියල් 185යි, ස්ප්‍රයිට් ඉතිරිය රුපියල් 130යි, මැජික් වැඩිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 230යි, දීවා ෆ්‍රෙෂ් ජැස්මින් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 100යි. කගිල්ස් ෆුඩ්සිටි
5: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න, නැතිනම් 0114 667 222 අමතන්න.
6: ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
7: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1 2 3 4 6 0.7 1
8: ஆஸ்திரேலியாவ நவசீலாந்தி சிங்கப்பூர்வ வகை ரட்டல தாத்தகட்டமையாவன அப்பே அலுமேக்ஸ்
9: அலுமினியம் ஓன தரம் அலுமேக்ஸ் நாம் இஸ்தரா
10: சக்திமத் சமாகமக புத்திமத் ஆயோஜனைய தின ஆர்சியக ஜெய்ஷ்டபுர வசி ஸ்தாவர தன்பது சனா சியட எக்குலாய் தஷம் ஹாதாய் நாமேக அசம் சம போலியாக LB ஸ்தாவர தன்பது அமதான் பிந்து ஐக்காய் கைத்தைக்காய் தேசியை தேசிய Fitch rating A-LKA Outlook Stable லியாப்பதின்சி முள்ளி சமாகமக்கி

0: una da sudu kotigen e disney
1: denen anna සතියේ දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් ආදරේ
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි. අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: රයිට් අද අපි කතා කරගෙන යන්නේ රොබී චේත් එක්ක. දැන් කලින් කිව්වා ඒ වෙලාව අර වෙලාවක් ගැන කතා කරා, පුංචි කාලේ නෙවෙයි වටේ තිබ්බ වෙලාව කියලා. ඒ වෙලාව ආවේ කොයි වෙලාවෙද? දුමාරෙන් සිද්ධ වෙන්න පටන් ගත්තේ?
1: නෑ, ඇත්තටම මම පාසල් කාලේදී මම හරි ජනප්‍රියයි අපේ ගුරුවරු අතර, විශේෂයෙන්ම මොකද මොනවා හරි ඉලව්වකට මාව තමයි මාට් වෙන්නේ ඉස්කෝලේ. ඒ වගේම මේ මගේ යාළුව අතර, මොකද මම ගොඩක් විකට මේ විහිළුවෙන් තහළුවෙන් යාළුවත් එක්ක අපි කියන්නේ මේ අපි අර චිල් එකේ ඉන්නේ. අපි ලොකු සීරියස් නෑ, අපි චිල් එකේ හිටපු කට්ටිය. ඉතින් ඔය ඉන්න කාලේ තුලදී මම විවිධ දේවල් මම හදාරන කියන්නේ අත්හදා බැලීම. ඒ අත්හදා බැලීම් කරමින් තමයි මේ මියුසික් පැත්තටම නැඹුරු වෙන්නේ. ඉතින් එහෙම වුණාම ඔමාරිසල්මන්කේ ප්‍රතික්ෂේප වීම, ඒ කියන්නේ ඔය කාල සීමාව ඇතුළත මගේ දක්ෂතාවයේ උපරිමට මම ගෙනාවා. ඒ කියන්නේ සංගීත කණ්ඩායමක ෆ්‍රන්ට් ලයින් එකේ සිං කරන්න පුළුවන් විදිහට, කියන්නේ ෆ්‍රන්ට් ලයින් එකක සිං කරනවා කියන්නේ ලොකු බාර දූර වැඩක්. ඒ කියන්නේ ඔඩියන්ස් එක හැන්ඩල් කරන්න ඕන. ඊට පස්සේ ඔඩියන්ස් එක හරියට ඒ ඔඩියන්ස් එක තියාගෙන ඉන්න ඕන ෆ්ලෝ එකේ ඔය දේවල්. එතකොට භාෂා පැත්ත, ඒක ගායන විලාස, මේ හැම දෙයක්ම මම ෆුල්ෆිල් කරගෙන හිටියට එහෙම තිබුණට මාව ප්‍රතික්ෂේප වෙනවා. ඒ ප්‍රතික්ෂේප වීම කොච්චර සාධාරණද කියලා මට ඇත්තට හිතා ගන්න බැහැ. මොකද ප්‍රතික්ෂේප වීම වෙන්නේ සංගීත කණ්ඩායම් වලින් ඔයාගේ උසම හත වැඩි කියලා. එතකොට සංගීත කණ්ඩායමකට අවශ්‍ය වෙන්නේ ඔද දක්ෂතා තියෙන ගායකෙක්ද
0: නැත්නම් ශරීරේ පේන
1: හඩවසම් ඉලන්දාරිය තියෙන ගැටලු තමයි. මම ওই දෙක මැද්දෙම අතරමං වුණා. හැබැයි මම එක පහත් එකක් මං හොයාගත්තා. මම ඉදිරියේදී මගේ ජීවිතේ මම කොහොමවත් ආයතන වල වැඩ කරන්න, මොකද මම අවුරුදු 12ක් මම ලංකාවේ සහ පිටරටවල මම රැකියා කරලා තියෙනවා ලොකු කම්පැනිස් වල හොඳ තනතුරු වල. ඉතින් මම හිතාගත්තා නෑ මට පුළුවන් මේකෙන් මොනවක් හරි කරගන්න කියලා. හිතාගෙන මම එනවා සංචාරක හෝටල් වල බටහිර ගීත ගායනා කරන තැනට. එහෙමත් ඇවිල්ලා බැලුවා දැන් සුද්ධික් මාව ඇමරිකාවටවත් අරගෙන යයිද කියලා.
0: ඒක වෙලාව සිංහලද එහෙම හිතනවද? ආ කවුරුහරි එකයි දන්නේ නැව.
1: එහෙම වෙනවා, එහෙම වෙනවා. මගේ ජීවිතේ බොහොමයක් අවස්ථාවල මට කියන්නේ දැන්පත්තු වගේ තිබිච්ච අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ටුවර්ස් කතා කරනවා, හොඳ ටිප්ස් හම්බෙනවා, එහෙම නැත්නම් මොන හරි ස්පෙෂල් මං ගැන හොඳ කමෙන්ට් එකක් දාලා යනවා මේ හොටෙල් එකට, ඒ වගේ. ඉතින් මට එහෙම ඩ්‍රීම්ස් තිබුණා. හැබැයි ඒ එකක්වත් එහෙම උනේ නැහැ. නමුත් අහඹුවක් විදිහට අතිදී පුණ්‍යරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේ වපු පදවැලක් සහ උන්වහන්සේගේම තනුවක් අනුරාධා බේසිංහ කියන අපේ ආදරණීය මගේ මිතුරා සංගීතවේදියා සංගීත අධ්‍යක්ෂකතුමා, ඉතින් එතුමා හරහා තමයි මේ තුන එකතු වෙන්නේ. ඉතින් නොහිතපු වෙලාවක මගේ වෙලාව ආවා. මොහිතන එක ස්වභාව දාම තමයි විශ්වය තමයි ගලපීම කරන්නේ.
0: ඒක තමයි වෙලාව, දුමාරේ සින්දුව.
1: ඒතර තමයි වෙලාව.
0: කොහොමද මේ අතිරිහාමුදුරුව මොන ගැහෙන්නේ?
1: ඇත්තටම මම තාම අතිරිහාමුදුරුව මගේ ඇස්තකින් මම දැකලා නැහැ. ප්‍රාර්ථනා කරනවා මම මැරෙන්න කලින් උන්වහන්සේ මගේ ඉස්සරහා ජීවමාන දකින්න ලැබෙන්න කියලා. මොකද උන්වහන්සේ වැඩවාසය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. නමුත් උන්වහන්සේ ලියපු ගීත ගොඩාක් තියෙනවා.
0: අපරාදේ අර දවස්වලනේ අර සිංකරද්දි ටුවරිස්ලට යන්න තිබ්බ චාන්ස් එකක් ආව
1: නේද? අනිවාර්යයෙන්ම. ඉතින් එතකොට අත්තිදී ස්වාමීන් වහන්සේ ලියලා තියෙන ගීත ගොඩාක් ජනප්‍රියයි. ඒ ජනප්‍රිය ගීත ගොඩක් ලියලා තියෙන නිසා මට අනුරාධා බේසිංහ දවසක් මට කියනවා අර සින්දුව ලියලා තියෙන හාමුදුරු සින්දුවක් ගීලෙවලා තියෙනවා. පොඩ්ඩක් මේක බලමුද අපි කියලා කියලා. ඉතින් අන්න ඒ විදිහට තමයි උන්වහන්සේගේ මගේ සම්බන්ධකම අපේ ගීත හරහා ඇති වෙන්නේ. මේ තාම උන්වහන්සේම සීසින් දෙකලා නැහැ.
0: එහෙනම් මැසේජ් කරන කතා කරන හිම
1: මැසේජ් කරන කතා බහ කරන මේ දවස්වල නම් ටිකක් උන්වහන්සේ කාර්ය බහුලයි. ගීත නිර්මාණ ගොඩාක් උන්වහන්සේගේ අතින් ලියවෙනවා. ඉතින් මට දකින්න පුළුවන් මේ කවදා හරි
0: දැන් ආපහු අත්තිදී හාමුදුරුවන්ගෙන් සින්දුවක් ලියා ගන්න එහෙම ආසාවක් තියෙනවද?
1: ආසයි. අත්තිදී හාමුදුරුවෝ ගීත නිර්මාණ එහෙම ආවට ගියාවට ලියන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් උන්වහන්සේටම හිතෙන්න ඕන මේ ගීතේ මං අහවලාට ලියනවා දැන් කියලා. මට කියන්න බෑනේ හඳුනේ මට තව එකක් ලියලා දෙන්න කියලා. එහෙම වුණාම මම එහෙම කියන එකත් යුතුත් නැහැ කියලා මම හිතනවා.
0: ආසයි හැබැයි කියන්න යුතු නැහැ.
1: මොකද දැන් මම හිතලා කරපු එකක්වත් හරි ගියේ නැහනේ. හිතලා සින්දු ලිව්වා, බෑන් ගැව්වා, රෝ කරා, මේව කරා, ඒකක්වත් හරි ගියේ නැහනේ. හැබැයි අහඹුවක් විදිහට මේ ආපේර හරියා. ඉතින් ඒ විදිහට මම උන්වහන්සේට හිතුණොත් රොබීජේට මම තව ගීතයක් ලියනවා කියලා මම හිතන්නේ සාර්ථක ප්‍රතිඵලයක් නැවතත් දැක ගන්න පුළුවන් වෙයි.
0: පුළුවන් වෙයි, රයිට්. අපි තව සින්දුවක් අහලා එමු.

0: ඔයා දන්නවද නිෂාන්? හැම ලව් ස්ටෝරි එකකම තියෙනවා ඇත්ත කතාවක්.
1: විශ්මි සමහරු ආදරේ කියලා කියන්නේ නැහැ. ඒත් ආදරේ කරනවා. සමහරු ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරලා නැහැ.
2: සිට ප්‍රහස්පතින්දා දක්වා රෑටට සිතහන්න.
3: අපි දවසපුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලෑග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIB in the City University, the place to be.
3: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රචරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යාකරමින්
1: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියද දම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
3: උතුම් පොසොන් පොහෝ දින උදැසන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
6: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
7: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එක නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017 කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
1: 98.2 98.4
2: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
3: Weekend theater.

0: දැන් රොබීජේ, මේ නම ගැනත් අපි කතා කරන්න ඕනේ. කොහොමද මේ නමාව ඇත්ත නම අපිට කියන්න පුළුවන්ද ප්‍රසිද්ධ මාධ්‍ය?
1: ඇත්ත නම ඉතින් මෙහෙමයි. දැන් මට නම් ගොඩාක් තියෙන මිනිස්සෙක් මෙහෙම හිටියා.
0: අපි කියුවේ කෙනෙක්.
1: එතකොට දැන් මම පුංචි කාලේ මම හැදී වැඩෙන්නේ මම කොහේ නේද හොරණ ඉඳලා හොරණින් මම යනවා කියලා ගලේවිල නගරයට ගිහින් 1987. ඒතර ගලේවිල කියන කොටසේදී ඔතනම මගේ ජීවිතේ සුන්දරම ළමා කාලේ ගත වෙන්නේ අවුරුදු ගානක් තිස්සේ. එතනදී මට කතා කරන්නේ මංජු කියලා. ගලේවිල සෙට් එක
0: කට්ටේ හා
1: හා. ඒක අනුරාධපුරේ ඉන්නවා මගේ නෑදෑයෝ. මං හිතන්නේ අම්මගේ පැත්තේ දැන් ඉන්නවා 98ක් 98යි මං අන්තිමට ගාන දරුවා දැන් 98 දැන් ඇති 105ක් විතරගේ. ඒ අම්මගේ සෙට් එකම. එතකොට එහෙ මට කතා කරන්නේ අසංග කියලා.
0: අසංක.
1: මගේ ස්කෝලේ සෙට් එක නම් දෙකකින් කතා කරන එකක් තලියා, අනිත් එක අසංක. එතකොට දැන් අපේ සර්ලෑම කතා කරන්නේ මට අයිසි රණවීර.
0: අයිසි
1: රණවීර කියන්නේ අයිසි කියලා ගැලන්නේ අර ආදරේ කතා කරන අයිසි රණවීර මෙහෙම. එතකොට දැන් කෑලි තුනක් තියෙනවනේ අතන.
0: මංජු, අසංක.
1: මංජුල, අසංක, රණවීර කියන්නේ ගැලන්නක් කරොත්. එතකොට මම දැන් මම කියන්නේ මම අර සංචාරක හෝටල් වල මියුසික් කරනකොට. එතකොට ඕක දාන්න බෑනේ මට මේ
0: මංජුල අසංක සෙට් නෑනේ.
1: සෙට් නෑනේ දෙන්න. එතකොට පොඩ්ඩක් මම කල්පනා කරා දැන් ඒ ගොඩක් වෙලාට හෝටල් එකේ දානවා ඒගොල්ලෝ ඊවිනිං තියෙන මොකක් හරි මීල් ප්ලෑන් එකක් හරි හැපි අව එකක් හරි එන්ටර්ටේන්මන්ට් මොකක් හරි ඇක්ටිවිටි එක දානවා බෝඩ් එක ෆ්‍රන්ට් ඩෙස්ක් එකේ. එතන දානකොට ගොඩක් කර දාන්නේ බෑන්ඩ් එකේ නම. ඉතින් මම බැලුවා දැන් ඔය බටහිර සංගීත කණ්ඩායම තියෙනවා ඩුබී බ්‍රදර්ස්, බෙලමි බ්‍රදර්ස් ඒ වගේ තියෙනවානේ. මම දාගත්තා රොබින්සන් බ්‍රදර්ස් කියලා බෑන්ඩ් එකක්. දාගෙන අපි දෙන්නයි තුන්දෙනයි ඉඳලා මම යනවා කණ්ඩල හෝටලයට. ඉන්න දාපුමදී හැමදාම සිකුරාදා උදේ ඉඳලා දාලා තියෙනවා මගේ නම ටුනයිට් මියුසික් බයි රොබින්සන් බ්‍රදර්ස්. එතකොට කණ්ඩල හෝටල් එකේ සෙට් එක මට කතා කරන්න පටන් ගන්නවා රොබින්සන් අයියා කියලා.
0: Robinson
1: අයියා බෑන්ඩ් එකේ උන්දේ මගේ නම දාලා තියෙන්නේ.
0: ඒකත් සෙට් හැබැයිනේ.
1: කැන්ඩි වලට යනකොට කැන්ඩි වල සෙට් එක මට කතා කරන රොබින් අයියා.
0: Robinson
1: රොබින් වෙනවා. ඊට පස්සේ කොළඹ සෙට් එකත් එක වැඩ කරගෙන මේ මචං රොබා කියලා ඒගොල්ලෝ රොබා කරනවා ඒක. ඊට පස්සේ ආපහු වෙන බෑන්ඩ් එකක් මම වැඩ කරනවා ඒගොල්ලෝ මේක මේ මට රොබියා කියලා කතා කරලා රොබා කියලා කියන එක පුරා හුරුතල් කරලා කියනවා.
0: රොබියා ගොඩක් කොහොම චබිත් එක්කනේ.
1: ඊට පස්සේ රොබී වුණා ඒක. ඊට පස්සේ අපේ ඩෙන්සිල් නුගේකට අයියා ප්‍රවීණ නිවේදන ශිල්පියා එයාට හුවා මල්ලි මේ නම කොට වැඩිඹගේ මේ ස්ටේජ් එකට යද්දි පොඩ්ඩක් තව පොඩි කෑල්ලක් තිබ්බනම් මේක හොඳයි කියලා. අපි දාමුද නිකන් ජේ වගේ කෑල්ලක්. එතකොට රොබී ජේ. ඒක හරි. ඒක දැම්ම නේ.
0: ඒක තමයි දැන් අතට පාවිච්චි කරන්නේ.
1: රොබී ජේ කියලා යන්නේ. ඒ කියන්නේ රොබී ජේ කියන එකටත් වඩා දැන් අලුතෙන් නම් ටිකක් හැදිලා තියෙනවා.
0: මොනවද?
1: දුමා.
0: ආ දුමා.
1: දුමාරේ.
0: අර දුමාරේ සින්දු කියන දුමා.
1: දුමා. දුමාරේ. ඒක තවරනවා මේ. මචං වෙනම දුමාල්ද? මම නෑ සින්දු වෙනම.
0: එහෙම නම් වෙනවානේ. මං ඉතින් සෑහෙන නම් ගොඩක් වැටලා තියෙනවා යාට.
1: ඔව් අම්මා තනම එක එක නම්.
0: දැන් ගෙදර ෆැමිලි එක කට්ටිය කොහොමද කතා කරන්නේ?
1: වයිෆ් කතා කරන අයියේ. ඊට පස්සේ තව මොනවද කියන්නේ? අයියේ නෝ කියන්නේ අපි පුතා ඉස්කෝලේ යන කාලෙත් තා කියන්නේ අම්මගේ තාත්තගේ නම කියපුවාම එයා කියන්නේ තාත්තගේ නම අයියා
0: කියලා. අයියා
1: කියලා. ඒ තව නම මඩ වැඩි.
0: අයියා. එහෙම තමයි ආවේ. දැන් සාමාන්‍යයෙන් දුමාරේ සින්දුවෙන් පස්සේ සින්දු කිහිපයක් කරා. දුමාරේ සින්දුව සෑහෙන ජනප්‍රිය වෙනවා. දැන් අපි ওই ජනප්‍රියතාවයේ දැන් ගොඩක් අය මනින දෙයක් තමයි සෝෂල් මීඩියාවේ අප් වෙන්න ඕනේ කියන එක. දැන් එහෙම ගත්තොත් ඒකට සාපේක්ෂව අනිත් සින්දු දෙක තුනම සෝෂල් මීඩියාවේ අප්ුනේ නැහැ. ඒකට මොකද්ද ඒක ඔයා කොහොමද බාරගන්නේ?
1: ඒකට හේතුව දුමාරේ ඕවර්හිට් වීම. ඊටත් ඕවර්හිට් වුණාම ඊළඟ ගීතේ ඉන්නත් ඕන ඕවර්හිට් ලෙවල් එකටම ඉන්න ඕන එකක්. අනිත් එක දැන් අපි ගත්තොත් ලංකාවේ අපේ පැරණි ගායන ශිල්පීන් ක්ලරන්ස් විජයවර්ධන මහත්තයා, HR ජෝතිපාල මහත්මයා, මිලිටන් මල්ලාරච්චි මහත්මයා මේ ගීත 10,000 ගණන් ගායනා කරපු ගායකයෝනේ.
0: ඔව්.
1: හැබැයි මේ හැම ගීතයක්ම ජනප්‍රියලත් නැහැ. අපි අදටත් අහපු නැති ජෝතිපාල මහත්තයාගේ ගීත තියෙනවා, අමරදේව මාස්ටර්ගේ ගීත තියෙනවා. ඔයා අහලා තියෙනවද අමරදේව මාස්ටර්ගේ දෑතේ කරගැට කියන ගීතය? දෑතේ කරගැට පිනසන ආරමල වචටි හරි මතක. අමරදේව මාස්ටර්ගේ නෝනායි තමයි ගීතය ගයන්නේ. ඒ ගීතේ මට හම්බෙන්නේ මේ මෑතකදී. මාර ලස්සන ගීතයක්. ඉතින් ඒ වගේ ගීත තියෙනවා ලංකාවේ අතිශය දක්ෂ ප්‍රවීණ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ නොඇසුණු ගීත. ඉතින් මටත් ඒ අවස්ථාව එහෙම වෙන්න පුළුවන්. සමහරට මගේ ඊළඟ ගීතය එහෙම වෙන්න මේ හිට් කරපු අනිත් එක අපි මේ දුමාරේ ගීතය සෝෂල් මීඩියාක අපි බලෙන් හිට් කරපු සින්දුවක් නෙමෙයි.
0: හිට්ුණා.
1: ඒක හිට්ුණා සින්දුව. එතකොට විශේෂයෙන්ම මම මේ තේනි සහ මිහි ගැන මතක් කරන්න ඕන මගේ යාළුවෙක්ගේ පුතාලා දෙන්න. මම හැබැයි මගේ යාළුවට මං කිව්වා මචං පුතාලා දෙන්න හරහා මට පුතාලා දෙන්න කියනකොට මේ කියලා මට පොඩ්ඩක් එවන්න කියලා. මම මේක දැම්ම මේ ළමයින්ට පොඩ්ඩක් මේක යන්න ඕනේ. අපි නොහිතපු තැනින් එතන ඒක තමයි මේ ගීතේ ජනප්‍රියම ප්‍රධාන සාධකයක් වුණේ ඇත්තටම. ඉතින් අනිත් ගීතත් මිනිස්සු අහුවොත් ඒ කියන්නේ මගෙන් සමහර කට්ටිය අහලා තිනා අලුත් එකක් දැන්න නැද්ද කරේ නැද්ද කියලා. එහෙම කරලා තියෙනවා. දැන් මට මතකයි මගේ පොඩි කාලේ අපි හිතමුකෝ ලංකාවේ සංගීත කණ්ඩායමක් හෝ ගායක අපි හිතමු ප්‍රින්ස් උදේප්‍රියන්ත නැත්නම් නාමලුඩු ගුණ පළවෙනි කැසට් එක කළා දෙවෙනි එක ඉන්නේ කොයි වෙලේද කියලා බල බල හිටපු කාලයක් තිබ්බා. අපි ගිහිල්ලා රෙකෝඩ් බාර් එකට ගිහින් සින්දු කැසට් එක ගන්න. හරිද? එතකොට ඒ විදිහටම සින්දු හොයනවා නම් රුබීජීට මොකද උනේ? තුමාරෙන් පස්සේ නැත්තරම් නැති වුණාද මිනිහ කියලා හොයනකොට අන්න අර සින්දු හතරක් තව තුනක් තියෙනවා දාලා. ඉතින් මං හිතන්නේ කාලෙකදී ওই ගීත පොඩ්ඩක් අර අඩු වෙලා ගිහිල්ලා ආපහු ඊළඟ යුගයක් කරන ওই ටික එන්න. ඒක කවර්ස් කර කර එන්නේ අපේ පැරණි ගායකයන්ගේ ගීතනේ.
0: ඔව්.
1: ඉතින් එහෙම වෙන්න පුළුවන්. නමුත් මම ඊළඟ ගීත දෙක ඊළඟ ගීත දෙකත් ඒ වගේම තමයි. මං හිතනවා ඒ ගීත දෙකට ලොකු හිට් එකක් වෙන්න පුළුවන් වෙයි කියලා.
0: අනිවාර්යෙන් අනිවාර්යෙන් අපි තව සින්දුවක් අහලා එමු.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 සීඩීබී රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කින් එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2 123 123.
6: ඒ හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක.
11: Shop and win within rupiyal million 5ක් වටින BAW electric motor අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි
12: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
13: අදට වඩා හෙට සුවපත් කරගන්න නම් කවදටත් වඩා හිත යහපත් කරගන්න ඕනේ.
14: අවුරුදු 100ක් වැඩකට නැති විදියට ජීවත් වෙනවට වඩා යහපත් සත්පුරුෂයෙක් විදියට එක දවසක් ජීවත් වෙනවා නම් වටිනව කියන කාරණා බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා.
13: අනුන්ගේ අඩුපාඩු හොයන්න ගෙහින් තමන්ගේ වැඩ පාඩු කරගන්න එපා.
14: අනුන් ගැන හොයනක නතර කරන්න, අනුන් කරන කියන දේවල් පිළිබඳව විවේචනය කරන්න හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මෙන්න මේ සමාජය අපි හිතනවට වැඩිය යහපත් වෙනවා.
13: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සියත අහන්න.
15: සියත බණමඩුව.
13: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
16: ඔයා මොනවද දන්නේ ෆුට්බෝල් ගැන? දන්නවද
13: ෆුට්බෝල් ගහන්නේ කකුලේ? හරිනේ, ඒකට බෝලයක් ඕනේ.
16: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
13: මම දන්නවා මෙසි ගැන.
16: මෙසි ගැන දන්නවා? හා, අර ලෝකේ හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ.
13: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ වුනේ බ්‍රිතාන්‍යේ.
16: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
18: 98.2 98.4 සියත දෙවයි.

0: किया था टॉप स्टोरी।
1: පොසොන් ප්‍රවාහන සේවා හෙට සිට පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් සියලු පහසුකම් සූදානම් කර ඇති බව පොසොන් කමිටුව පවසනවා. ඒ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය සඳහන් කළේ 115ක පමණ ජනතාවක් අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් හෙට සිට ක්‍රියාත්මක බවද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළා.
2: මේ වතාවෙත් අපි බලාපොරොත්තු වෙනවා 115කට අධික සැදැහැවතුන් පිරිසක් පොසොන් වන්දනාව සඳහා පැමිණේ කියලා. ඒ පැමිණෙන පිරිස සඳහා අවශ්‍ය කරන සියලු මූලික පහසුකම් මේ වෙනකොට අපි සූදානම් කරලා පවතිනවා. විශේෂයෙන්ම පැමිණෙන ජනතාව සඳහා ප්‍රවාහන පහසුකම් දුම්රිය දෙපාර්තමේන්තුවත් ගමනාගමන මණ්ඩලයත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියත් සම්බන්ධ කරගෙන ප්‍රවාහන වාර ගණන, දුම්රිය ගණන, ඒ වගේම බස් රථ සංඛ්‍යාව වැඩි කරලා ඒ පහසුකම් ලබා දෙන්නට පියවර අරගෙන තියෙනවා. නොමිලේ සැපයෙන දුම්රිය සේවාවක් මිහින්ත අනුරාධපුර දුම්රිය ස්ථානය අතර දින තුනක් පුරා ක්‍රියාත්මක වෙනවා.
1: දැන් විදේශ පුවතක්. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් සහ බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ රුසියානු යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහායි. එම හමුවේදී දෙරටේ නායකයන් දෙදෙනා වෙළඳ හා ආර්ථික සහයෝගීතාවය, ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ කලාපීය ආරක්ෂා පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය. සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. 98.2 98.4
3: අද හමුවෙමුද අපි, අද සැනසෙමුද අපි,
4: වීකෙන්ඩ් සියතා.
0: Theater 2020 at the Anka Dahaya.

0: ඒකයිට අද අපි කතා කර කර ඉන්නේ රොබී ෂේත් එක්ක. සැහෙන ලොකු කතාවක් කිව්වා. මම දැකපු දෙයක් තමයි මේ ඔයාගේ සින්දු හැම එකක්ම ලව් සොංග් නෙමේ. දැන් ගොඩාක් ගායක ගායිකාව කියන්නේ මේ ලව් සොංග් එක්කෝ බූට්ටයක් කැව නැත්තම් ලව් එකක් හම්බුණා කියන එක. හැබැයි ඔයාගේ සින්දු වල එහෙම එකක් නෙමේ. දෙමළ සමාජීය පණිවිඩයක් දෙන එකක්, තකයි දේශපාලනික ප්‍රශ්නයක්, ආර්ථික ප්‍රශ්නයක් මිනිස්සුන්ට තියෙන ඔය වගේ කෑල්ලක් තමයි ටච් කරන්නේ. ඒකට හේතුව මොකද්ද? මං හරි නේද?
1: ඔව්, එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කියන්නේ අමු ගීත කියලා
0: කියන්නේ
1: අමු. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. එතකොට මම හරි ආසයි ඇත්තටම. මට මතකයි මම සංචාරක හෝටල් වල ගීත ගායනා කරනකොට මගේ ඇස් දෙකින් මම දැකලා තියෙන අවස්ථා 3කදී නැත්නම් 4කදී සමහර සංචාරකයෝ අඬනවා. එතකොට මගෙන් ඇවිල්ලා හොටෙල් මැනේජ්මන්ට් එකෙන් අහලා තියෙනවා ඇයි අර ගෙස් අඬන්නේ කියලා. ඒ කියන්නේ ඒ ගීත ගොඩක් කියන අපි ලොබී එන්ටර්ටේනර්ස්ලානේ. ඒ ආදරය ඒ එතනට ඒගොල්ලෝ තල්ලුලා ඒගොල්ලන්ට ඒ මතකයේ ආවර්ජනය වෙනකොට තමයි ඒගොල්ලන්ට ඇස් දෙකෙන් කඳුළු
0: එන්නේ.
1: ඉතින් ඒ වගේම මට ලස්සනට ආදර ගීත ගායනා කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නෑ. හැබැයි මම බැලුවා ලංකාවේ ආදරය ගොඩක් රට ගත්තාම ඒකේ මට්ටම් කීපයක් තියෙනවා. සමහර ගීත විලාප, සමහර ගීත තියෙනවා ආදරේ වුණත් ඒක බොහොම ගැඹුරින් තමයි ආදරණීය ගීත ගායනා කරලා
0: තියෙන්නේ.
1: ඉතින් මට හිතුණා දැන් මට හම්බුනේ කුමාරිනී ගීතේ මුල්ම ජනප්‍රිය වෙන්න. ඉතින් ඒ ගීතයට සමාන්තරව තව ගීත ටිකක් මුලින්ම ගියා නම් හොඳයි කියලා.
0: පස්සේ ඒවත් ගායනා කරනවා.
1: දවසක් එනවා මට ප්‍රේමණීය ගීතයක් ගායනා කරන්න. හැබැයි ඒක එතකොට මම නාකි වෙනවා.
0: අපරාධ කියලා හිතෙත් දැන්න.
1: ආදරේ කවදාවත් වයසට යන්නේ
0: නැහැ. නෑ නෑ, අපි වයසට ගියත්. එතකොට දැන් මේ දවස්වල කවුරු හරි අපි හිතමු ගලේ අය. නම් මල්ලි ලස්සන සින්දුවක් තියෙනවා. ලව සින්දුවක් මල්ලි සිං කරමුද කිව්වොත්?
1: කරනවා කරනවා.
0: අනිවාර්යයෙන්ම කරනවා.
1: ඔකෙත් මෙහෙමයි. මට අර තියෙන මේ මම හිතන එක මේ මම හිතන එක මට තියෙන හැකියාවක් කියලා. මම සාමාන්‍යයෙන් දැන් මට කාලයක් තිබුණා. ඔය දැන් තමයි මට වොයිස් එකක් තියෙන්නේ. දුමාරි ගීතයෙන් පස්සේ තමයි මට වොයිස් එකක්
0: තියෙන්නේ.
1: එහෙම නැත්නම් මට එහෙම වොයිස් එකක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ මට තිබුණා ගායනා කරන ඕනම ගායකයෙකුගේ ගීතයක් ඒ ගීතයට ආසන්නයටම හඬ එන්න පුළුවන්. ඒ කියන්නේ ඉමිටේට් කරනවා කියන එක අපි අනුකරණය. ඒ අනුකරණයට එතකොට ඒ අනුව ඉංග්‍රීසි ගීතයක් ගත්තත් අපේ සිංහල ගීතයක් ගත්තත් මම ඒ ගායක ගායන ශිල්පියාගේ ළඟටම යනවා. මට ඔය එක එක විදිහ ගීත ගායනා කරන්න පුළුවන්.
0: මේ
1: ප්‍රහසන ගීත ගායනා කරන්න පුළුවන්. එතකොට ආදරය ගැන, විරහව ගැන, දේශාභිමාන ගැන අහුවෙන එක කරගෙන කරගෙන යනවා. එතකොට කොහේ හැම දැන් දුමාරේ හැමෝම ඇහුවට අනිත් සින්දු හැමෝම අහන්න ඕන කියලා එකක්
0: නැහැ.
1: ගැළපෙන එක නෑ එකහම. ඉතින් එහෙම මොනවා හරි ටිකක් අපි මික්ස් එකක් කරලා තිබ්බහම ඒක අවශ්‍ය තැන් තැන් වලට බෙදිලා ඒක තමයි මම විශ්වාස
0: කරන්නේ.
1: ඉතින් අවස්ථාවක් ලැබුණොත් මම ගීතයක් ආපහු ඒ විදිහේ මම හරි ආසාවකින් ඉන්නවා කැලුම් ශ්‍රීමාලයගේ ගීතයක් ගායනා කරන්න. ඒ වගේ මගේ කාලයක් මම හරි ආසාවෙන් හිටියා රෝහණ වීරසිංහ සර්ට කියලා සින්දුවක් කරන්න. යමුනා මාලිනී මහත්මියගේ සින්දුවක් ලියාගෙන ඒ කාලේ පහ වුණ කියන්නේ මට විචාර්තික අපහසුතාවයන් විවිධ දුෂ්කරතා නිසා ඒ අවස්ථා මගහැරුණා. ඉතින් මම හිතනවා ඉදිරියේදී එහෙම අවස්ථාවක් ලැබෙයි ආපහු වන්න.
0: දැන් මම අර කලින් කිව්වා ඉමිටේට් කරනවා, ඒ කියන්නේ හරියටම වොයිස් එක හොයාගත්තේ දුමාරි සොංග් එකෙන් කියලා. ඊට කලින් නිකන් අර ළඟින් යන වැටිපුරම ළඟින් යන ගායකයෙක් කටහඬ කියන්න පුළුවන් කාගේද?
1: ගොඩක් ඒවත් මම
0: ළඟින් යන්නේ කියනවා.
1: සින්ත දැන් මෙහෙම කියනකොට නම් කීවේ දන්නේ
0: නැහැ. විජේ කුමාරතුංග මහත්මයාගේ සින්දුවක් මන්නේ හිතනවානේ වොයිස් එක.
1: සුදාගේ මිහිරි කතා, කොමල කතා, පිස්සු කතා හින්ද තමයි මාරවටෙන්නේ. කොහෙන්ද ආදරියේ ලස්සන මේ රූපේ ඔබේ සුරංගනියක් වාගේ පෙනෙන්නේ. ඔය වගේ අර සිංකනකොට වෙනයි. කියන්නේ දැන් මෙතන කරනකොට එහෙන තියෙන ෆීල් එක අර දෙකක්. ඊට පස්සේ අපි මේ ළඟදී මම සම්බන්ධ වුණා එක්තරා ගුවන්විදුලි නාලිකාවක තිබුණු වැඩසටහනකට. හෙන්රි කල්දේර මහත්මයාගේ අනුස්මරණ සටහනක්. එදා මට ගීතයක් ගායනා ගීත දෙකක් ගීත තුනක් මට ගායනා කරන්න තිබ්බා. එදා මට ගායනා කරන්න තිබුණේ මිදුලේ සුදු වැලිතලේ.

0: ඊට පස්සේ මට තවත් එක අවස්ථාවක් ලැබුණා. එන්රි කල්දේර මහත්මයාගේ එයා ගායනා කරපු යුග ගීත දෙකක් තිබුණා සන්ෆ්ලවර් එක දීපු කැසට් එකේ, කන්දෝඩින් පායන සං. ඊට පස්සේ මොකද නගු ඒ ඔරිජිනල් ආටිස්ට් එක යුග ගී කර ගායන කරපු ඔරිජිනල් එක ඉන්න නිවාසන ශිරෝම එයාත් එක්ක ගායනා කරන්න මම දැන් ඉතින් වෙන විදිහකට කියලා බෑනේ. දැන් උපරි බරකට ට්‍රයි කරන්න ඉතින් මම අර ඉදිරියෙන් ට්‍රයි කරා. වැඩි අතිසාර්ථකයි. ඔඩියන්ස් එකෙන් මම මාර රොයිස්යක් වාගේ තැන්තම මාර ළඟටම වාගේ වොයිස් එක ආවා මේ මෙන්රි මාස්ටර්. මමත් ඉතින් එලියට එල්ල බැලුනේ ෆෝන් වලින් හැම රෙකෝඩ් හරියට හරි වැඩි
1: ඒ විදිහටම ඇවිල්ලා.
0: ඉතින් ඒක ඇත්තටම අර මම අර කිව්වේ මම මේ පන්සලේ හාමුදුරුවෝ බෝධි පූජා කරන එක මම අහන්න ඉඳලා මම කරා කියලා. එතන ඉඳලම මම ඕක තමයි ට්‍රයි කරේ. අර ඔරිජිනල් එකට කොහොමද
1: කරන්නේ
0: කියන්න පුළුවන්. ඊට පස්සේ සමහරලාට හිටිවන කවිත් මට කියන්න පුළුවන් මූඩ් එක අනුව.
1: Thank you පුළුවන්ද
0: කියන්න? හිටිවන කවියක්? හිටිවන කවියක්ද? පොඩි කාලේ අපි ගලේවිල ඉන්නකොට මම ගලේවිල පොලිස් ක්වාටර්ස් වත් අපි තියෙන කාලයක් පොලිසිය තියෙන මහපාරයිනේම. එතකොට වෙසක් කාලේට මම ඉතින් හදාගන්නවා තොරණක් වගේ පෙට්ටි ටිකක් ගහලා ඒක අරගෙන ඒකට බල්බ් බැලක් දාලා යටින් බල්බ් දාලා අර කැරකින මෝටරයක් දාලා බුදු රැස් වලල්ලත් කරගලා දැන් සද්දයක් නැහැ නේ මෙතනට දාන්න.
1: සද්දේ
0: මම අර ලොකු පුණීලයක් හොයාගෙන පුණීලයේ අස්ස කරලා ඇංගිලා මම ඉතින් තොරන් කවි කියන එක යර ගාතා කියනවා
1: අනේ මරුවනේ.
0: ඉතින් මේ ඔය වගේ එක එක අනුකරණ කරන්න තමයි ගොඩක් ඉගෙන ගත්තේ. ඉතින්
1: ඒ දේවල් එක්ක ඉතින් මේ ගමන ඇවිල්ලා තියෙන අපිත් තව සින්දුවක්
0: මේ

0: ഒന്ന് വകി
1: ഇതിന് മമ്മ എല്ലാ ദിനവും മേ മേ മേ

0: ഒരു කාලේ කොච්චර ගියත් මේ මගේ දක්ෂකම් ටික එකතු වුණා කියලා හිතන්නේ.
1: රයිට් අපි තවත් සින්දුවක් අහලා

0: තයිලන්ත් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
3: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට් රටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නවා.
4: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ.
5: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
5: life එකකට පොඩ්ඩක් වැඩි.
0: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. fix deposit එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ fix deposit එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
5: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
0: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
5: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
7: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ උඩාකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable 98.2 98.7

0: දැන් රොබී ජේ පි ස්මාර්ට් යුගයකට යන්නේ. ඒකත් එක්ක මේ මියුසික් කියන එකත් දැන් ස්මාර්ට් වෙනවා වෙන විදිහකට. කෘතිම බුද්ධිය ඇවිල්ලා මියුසික් අපිට දැන් වෙනම මේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් අරගෙන හදන්න ඕනේ නැහැ. අපිට වෙන සොෆ්ට්වෙයාර් එකකට දුන්නට පස්සේ ඒගොල්ලෝ හදලා දෙනවා. ඒකත් එක්ක මේ ගායක ගායිකාවන්ගේ ගමන සහ ඒගොල්ලන් ඉන්ඩස්ට්‍රි එකට ඒක මොන වගේ හානියක්ද නැත්නම් මොන වගේ උපකාරයක්ද මොන වගේ උදව්වක් වෙයිද?
1: මෙහෙමයි. ඔකට අපි අර සමාජ භාෂාවෙන් කියනවා ඒ බනි ස්කෙඩියුල්ටි ඒ කෙසෙල් ගෙඩි කියලා. එතකොට මේ අලුත් දේවල් එන එක අපිට නවත්තන්න බෑ. හරිද? අලුත් දේවල් නිතරම නිර්මාණය වෙනවා. කියන්නේ දැන් මගේ චූටි කාලේ ජංගම දුර කතන මම දැකලවත් තිබෙන්නේ නැහැ. එතකොට ඒක උන්නාව මේ ගඩොල් බාගයක් විතර ලොකු ෆෝන් නෑ. ඊට පස්සේ ඒක තව පොඩ්ඩක් පොඩි වුණා. අඩි අඟල් 6කට විතර ආවා. ඊට පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ වෙලා ඊට පස්සේ ආවා මේ ගිනි පෙට්ටියක් විතර ෆෝන් එකක්. හරිද? ඉතින් මේ විදිහට හැම වර්ධනය වෙලා ඇවිල්ලා දැන් ඇවිල්ලා තියෙනවා 5G හොම යනවනේ.
0: ඔව්.
1: ඉතින් මේව ඔක්කොම අපිට අන්තරාදායක දේවල්. ඉතින් අපි දැනගන්න ඕනේ මේවෙන් බේරෙන විදිය. එතකොට AI කියන එක මියුසික් ඉන්ඩස්ට්‍රියට විතරක් නෙමෙයි AI කියන එක දැන් හැම දෙයකටම, ඒ කියන්නේ අපි වෛද්‍ය විද්‍යාව ගත්තත්, එහෙම නැත්නම් අපි ඒරොමැටික් ගත්තත්, ෂිපින් පැත්ත ගත්තත්, මේ හැම තැනටම AI කියන එකේ ඉම්පැක්ට් එකක් තියෙනවා. ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා මියුසික් ඉන්ඩස්ට්‍රියට ස්පෙෂලි. හැබැයි අපිට ඒකේ ගත යුතු ප්‍රමාණය විතරක් අපි අරගත්තාම ප්‍රමාණවත් කියලා මම හිතන්නේ. මොකද AI වලින් ඔක්කොම දුවන්න
0: බෑනේ.
1: AI වලින් හැමදේම දුවන්න බෑ. ඉතින් ඒවටත් රෙසිස්ටන්ස් ඉදිරියේදීම හැදෙයි. ඒ කියන්නේ මේ දැන් මම දැකලා තියෙනවා දැන් විෂුවල් ගත්තාම AI වලින් තමයි යන්නේ. ඔයා නිකන් ලංකාවේ ෆේස්බුක් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න AI වලින් හදලා තියෙන නිර්මාණ අපේ ලංකාවේ හොඳ පැත්තට හදලා පුරට වඩා වැඩි තියෙන නේද? එතකොට කාලයක් ඇයි ඊට පස්සේ මෙහෙම පෝස්ට් දැම්මුත් accounts block වෙන එහෙම තැනක් ඇයි. ඉතින් ඒ වගේ අපිට ගත හැකි ගත යුතු අවශ්‍යම කොටස විතරක් AI වලින් පාවිච්චි කරලා, මොකද ස්ටේජ් එකක් උඩ ෂෝ එක බලනකොට ගිටාර් එකේ කම්බි කැඩිලා ඒ ගිටාර් එක වදිනවා නම් ඒක ඇත්තටම විතර මියුසික් නෑනේ නේද? ගිටාර් එකේ කම්බි කැඩිලා ගිටාර් එක වදිනවා නම් ඇත්තටම මියුසික් නෑ. හරි, ඒතර මියුසික් කියන්නේ වෙන එකක් නේ. ඒක වෙන පැතිවලින් AI වට ප්‍රශ්නයක් නෑ. හැබැයි මියුසික් ඉන්ඩස්ට්‍රියට අපිට AI අවශ්‍යයි. මම කිව්වේ සරලම මට තේරුම් ගන්න. ගිටාර් එකේ කම්බි දෙකකුත් කැඩිලා ඒත් ගිටාර් එක වදිනවා නම් ඇත්තටම මියුසික් නෑ.
0: රයිට්, අපි පොඩි බ්‍රේක් එකක් කරන් යමු.

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකො අහසින්.
3: නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකො.
3: අර අහසින් වැටෙන එක දීපින්දක්.
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
5: අනුග්‍රහය.
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
14: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විති.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේ

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: Co Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: 98.2 98.3

0: Sai Wissa. Siyata 2020.
1: අපි අවසාන කතාබහට තමයි රවි ජෙත් එක්ක ඇවිල්ලා තියෙන්නේ මේ අද. දැන් හිටවන කවිය කියනවා තමයි හිටවන කවි ටික.
2: හිටවන කවිය කියන්න වේවිද?
1: නිකන් මේ ප්‍රෝග්‍රෑම් එක ගැන, සියත ගැන, නිකන් ඒ වගේ.
3: හරි. එන්න කියලා කිව්ව නිසා සියතට මම ආවේ. බොන්ට කියලා කීවා නම් නෑ නොබීලා යන්නේ. එහෙම කියද්දිත් නෑ නොවැතේ එකක් ගෙනෙන්නේ. අනේ අම්මා පසියතේ ලොක්කෝ මේවා දැනගන්නේ.
1: ලෑස්ති කළා
2: තියෙන්නේ අයන හරියට ඉල්ලාස් කරගන්න.
1: ඕ දැන් මම්මගේ පැත්තෙන් තමයි කියන්නේ මේ. ඉතින් ඉස්සරහට තව
2: සිද්ධ දිගටම ගියාගෙන යන්න පුළුවන් අපි අවසරම සෙට් වුණා.
1: රයිට්. ඉස්සරහට වැඩ කටයුතු කොහොමද දැන්? මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ පීක් එකට එන්නේ මේ මෑත කාලේ. හැබැයි පුංචි කාලේ ඉඳන් ලොකු ඩ්‍රීම් එකක් එක්ක එක එක හැලැප්පීම් සහ අභියෝග ප්‍රතික්ෂේප මේ හැම දෙයක් එක්කම දැන් අද තැනකට ඇවිල්ලා ඉන්නවා. සහ ඊළඟ ස්ටෙප් එක මොකක්ද ලයිෆ් එකේ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක?
2: මෙහෙමයි, ඔය මොන ස්ටෙප් එකට යන්නත් මං හිතන්නේ මට ලොකු කාලයක් නැහැ. මට තියෙන්නම් උපරිම තව අවුරුදු මම හිතනවා තව අවුරුදු උපරිම 15ක් විතරේ මට සෙට් වෙයි කියලා ස්වභාව ධර්මෙ දුන්නොත්, විශ්වය දුන්නොත්. ඉතින් මගේ ජීවිතේ ගොඩාක් දේවල් මට මගහැරිච්ච කෙනෙක්. හරිද? ගොඩක් දේවල් මගහැරුණා. හැබැයි දැන් මේ වෙලාවේ මගේ තියෙන බලාපොරොත්තු වල ලොකු ඩ්‍රීම් එකකට තියෙන්නේ මගේ පුතාගේ අධ්‍යාපන කටයුතු ටික කරලා දැන් සෙටල් ඩවුන් කරන එක. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන, මට ගොඩාක් කට්ටියට ආශිර්වාද කළා. ගොඩාක් කට්ටිය මේ ගීතවල ගීතයේ සම්බන්ධව සහ මගේ මං කියපු අනිත් ගීත ගැන මට සුබ ප්‍රාර්ථනා කළ තිබ්බේ කට්ටිය හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මැරෙන්න කලින් තව ලස්සන ගීත ටිකක් දීලා අවසන් ගමන්නේ නැවතම මගේ බලාපොරොත්තු. ඒක කාටවත් කරදරයක් කළ වැඩක් නෑ. මොකද මේ මම කෙනෙකුට ඉරිසියා කරා කියලා මට එයාගේ දේ මට ලැබෙන්නේ නැහැ, කවදාකවත් ලැබෙන්නේ නැහැ. මම කෙනෙක්ගේ කකුලෙන් ඇද්ද කියලා මට එයාගේ තැනට යන්න බෑ. මට එයා හැක්කේ මම ඒක තේරුම් අරන් ස්ටඩි කරලා විතරයි. ඉතින් ගොඩක් කට්ටිය හිතනවා අර අවහිර කරලා ඒගොල්ලෝ යන්න, එහෙම යන්න බෑ. මේ ගමන යන්න බෑ. යන්න පුළුවන් නම් මම මේ වෙනකොට 10-15 පාරක් මං ගිහිල්ලා. ඉතින් බොහොම සාධාරණ සමාජයටත් හැමදෙනාටම කරලා සතුටින් යන්න තමයි තියෙන්නේ බස් වලට.
1: රොබිජේ කියන්නේ මේ වැඩිපුර කතා කරන කෙනෙක්ද? දැන් අද මම දැක්ක දෙයක් තමයි හොඳට කතා කරන්න පුළුවන්. අහගෙන ඉන්න පිරිසක් එකතු වෙලා ඉන්නවා. දැන් ඔයාගේ යාළුවා හරි ඔයාගේ වයිෆ් හරි එහෙම කියනකොට අහන් ඉන්න.
2: මට හැබැයි ගෙදරින් කියන්නේ කට අරින්න එපා. ගෙදර මම මේව කතා කරන්නේ
1: නැහැ.
2: ගෙදර කතා නොකර එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් ගෙදරටම ආව සැකයි
1: කතා කරන්න තියෙන.
2: මේ කතා කරන මොකද කතා කරන්නේ නැත්තේ මියා? ඇත්තටම ඉතින් කතා කරන දෙයක් නැහනේ. කතා කරොත් එන්නේ මොනවාද? අරව නෑ, මේව නෑ, අරව නෑ, මේව නෑ, අර පීස් මේ පීස්. ඕක අහගන්න ඕනේ නෑනේ. ඉතින් කතා නෑ. අර අවශ්‍යතරදී මම කතා කරනවා. ඉතින් ඒ වගේම මට මේ මම හිතන්නේ මම මේ අර අපි අනාවැකි කියන්නේ ෆෝකාස්ට් එක. ඒ කියන්නේ මේ ජ්‍යොතිෂවත් අර අඳුන බලලවත් නෙමෙයි.
1: අත්දැකීමෙන්
2: කියන්න පුළුවන් මේක දැන් මෙහෙම වෙයි. එහෙම කියමු හැමදේක් බාරි කියන තර ගොඩක් යෝගය කටහරි.
1: රයිට්. ඉතින් හද දවසේ අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි රොබිජේ. ඉතින් තවත් අලුත් නිර්මාණ, ලස්සන නිර්මාණ ටිකක් අරගෙන අපි ආයි කතා කරන්නෙමු. ඉතින් වටිනා කාලයත් කැප කරගෙන කෑමත් නවත්තලා අපි එක ගැන ගොඩක්
2: ස්තුතියි. ඒකත් මේ අපිට නොමිලේ හම්බෙන්නේ මේ හොඳ 5-star හොටෙල් එකකින් නැත්තරම අපි ඒකත් එපා කියලා මේ ආවේ. සියතට තියෙන ආදරේ නිසා ඔයාලත් මෙතරම් සියත අහන්න අලුත් අලුත් නිර්මාණ යන අලුත් අලුත් ගායක බිහි වෙන මේ හැම දෙයක්ම සියතෙන් ඉක්මනටම ඔයාලට අහන්න පුළුවන්.
1: එහෙනම් ගොඩක් ස්තුතියි.
2: Thank you so much.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 සීඩීබී රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
2: නව ඩෙංගු මදුරු විශේෂයක් පිළිබඳ අනාවරණයක්. රෝගීන් ගණන 50,000ක් පවයි. පුසුන් ප්‍රවාහන සේවා හෙට සිට. දන්සැල් 17,000ක් ලියාපදිංචි වෙයි. රජයේ සේවකයන්ට ආණ්ඩුවෙන් ගෙවීමේ ක්‍රමයට සහල්. බෙනිසියුලාවේ අදත් භූකම්පනයක්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශය.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
1: Shop and win within rupiyal million 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
4: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: 20 an upgrade 20 an upgrade.
7: අලුත් song එකක්ද?
6: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 an upgrade.
8: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන
10: සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
11: නැසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
10: නෑනේ අරේ වා
0: සින්දු සියත
11: ගියත් සැපයි ගවලේ
1: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
0: අනුග්‍රහය
11: දැනෙන්න අඳින්න රිසිසේ
9: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් 98.2 98.4 සියත දෙවයි

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: නව ඩෙංගු මදුරු විශේෂයක් පිළිබඳ අනාවරණයක්. රෝගීන් ගණන 50,000 ඉක්මවායි. පොසොන් ප්‍රවාහන සේවා හෙට සිට. දන්සැල් 17,000ක් ලියාපදිංචි වේ. රජයේ සේවකයන්ට ආණ්ඩුවෙන් ගෙවීමේ ක්‍රමයට සහල්. බෙනිසුලා ව්‍යාදත් වූ කම්පනයක්.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: දියතලා බස් රථ අනතුරෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ පසු එක් අයෙක් බදුල්ල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. දියතලාව මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය WKM වීරසේකර සඳහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ 42 දෙනෙකු රෝහලට ඇතුළත් කළ බවයි. ඔවුන්ගේ 8 දෙනෙකු සුළු තුවාල ලබා ඇතැයිද සෙසු පිරිසගේ තත්ත්වය සාමාන්‍ය බවද වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළා. කොළඹ සිට බදුල්ල බලා ගමන් කළ ලංගම බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානයේ ආසන්නයේදී අනතුරට ලක් වූයේ අදාළයම 1:10ට පමණයි. බස් රථය අඩි 20ක් පමණ පහලින් පිහිටි දුම්රිය මාර්ගයට පෙරළී යාමෙන් අනතුර සිදු වුණා. බස් රථයේ තිරිංග දෝෂයක් අනතුරට හේතුව බවට දැනට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිකම සහ දොඩංගොඩ අතර කිලෝමීටර් 31 ප්‍රදේශයේදී වාහන 5ක් එකිනෙක ගැටි ඊයේ පස්සරුවේ අනතුරක් සිදු වුණා. මාතර දෙසට ගමන් කරමින් තිබූ බස් රථ 2ක් සහ මෝටර් රථ 3ක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම වසරේ ගත වූ කාලය තුළ මාර්ග රියානතුරු 1292ක් සිදුව තිබෙනවා. එම අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 1375ක්. නව ඩෙංගු මදුරු විශේෂයේ දහවල් කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදී ඕනෑම අවස්ථාවක දෂ්ට කිරීමට හැකියාව පවතින බව කැලණිය වෛද්‍ය පීඨයේ පරපෝෂ වේදේ පිළිබඳ මහාචාර්ය නයන ගුණතිලක පවසනවා. සිදුකරන ලද නව පරීක්ෂණ අනුව මේ බව හෙළි වී ඇති බවයි ඔහු පැවසුවේ.
3: පරීක්ෂණ වලට අනුව ඩෙංගු මදුරු වගේ අනුවර්තන කිහිපයක් අපි දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම දෂ්ට කරන කාල සීමාවේ වෙනස් වීමක් ඇති වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කතා කරොත් එහෙම උදෑසන සහ සවස් කාලයේ දර්ශනයට හැඩ ගැසලා තියෙන මේ මදුරු විශේෂ ETC ජිත්ත යන ETC අල්පෙක්ටස් කියන මදුරු විශේෂයන් දෙක දැන් අවස් කාලයේ සාමාන්‍යයෙන් අපි රාත්‍රී කාලයේ 7:00-8:00 ප්‍රමාණ ඒ කාල සීමාව තුළදී දෂ්ට කිරීමේ හැකියාව වර්ධනය වෙලා තියෙනවා. ඒක ඔවුන් දක්වන ලද අනුවර්තනයක්.
1: ඩෙංගු මතුරන් ඔක්සිජන් ප්‍රතිශතය අඩු සහ ලවණතාවය ඇති ජලෙහිද බිත්තර දැවීම සිදු කරන බවයි කැලණිය වෛද්‍ය පීඨයේ පරපෝෂ වේදේ පිළිබඳ මහාචාර්ය නයන ගුණතිලක පැවසුවේ.
3: ඔක්සිජන් ප්‍රතිශතය අවම ජලයේ සහ ඊට අමතරව ලවණතාවය තියෙන ජල මූලාශ්‍රයන්වල බිත්තර දැමීම හැකියාව වර්ධනය කරලා තිබෙනවා. ඊට අමතරව මෙම මදුරුවක් ගත්තොත් එහෙම විශේෂයෙන්ම දේශගුණික කාර්ගුණික ප්‍රයාසයන් මගින් ඇති වෙලා තියෙන පාරිසරික වෙනස් වීම නිසා ඊට අමතරව මිනිසුන්ගේ ක්‍රියාකාරක නිසා අක්කිනවා නිසි ලෙස අපද්‍රව්‍ය කල්පනාකරණය නොවීම මගින් විශාල ලෙස මේ මදුරුවන් ගහණය වැඩි වෙලා තිබෙනවා.
1: මෙතෙක් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබෙනවා. ඒ ඩෙංගු රෝගීන් 50,459ක් වාර්තා වීමත් සමගයි. මදුරුවන් බොවන අයුරින් පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 5,000කට වැඩි පිරිසක් සඳහා නඩු පවර ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පැවසුවේ. පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් සියලු පහසුකම් සූදානම් කර ඇති බව පොසොන් කමිටුව පවසනවා. ඒ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය සඳහන් කළේ 115ක පමණ ජනතාවක් අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් හෙට සිට ක්‍රියාත්මක බවද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළා.
4: මේ වතාවෙත් අපි බලාපොරොත්තු වෙනවා 115කට අධික සැදැහැවතුන් පිරිසක් පොසොන් වන්දනාව සඳහා පැමිණේ කියලා. ඒ පැමිණෙන පිරිස සඳහා අවශ්‍ය කරන සියලු මූලික පහසුකම් මේ වෙනකොට අපි සූදානම් කරලා පවතිනවා. විශේෂයෙන්ම පැමිණෙන ජනතාව සඳහා ප්‍රවාහන පහසුකම් දුම්රිය දෙපාර්තමේන්තුවත් ගමනාගමන මණ්ඩලයත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියත් සම්බන්ධ කරගෙන ප්‍රවාහන වාර ගණන, දුම්රිය ගණන, ඒ වගේම බස් රථ සංඛ්‍යාව වැඩි කරලා ඒ පහසුකම ලබා දෙන්නට පියවර අරගෙන තියෙනවා. නොමිලේ සැපයෙන දුම්රිය සේවාවක් මිහින්තලේ විද්‍යාලය අනුරාධපුර දුම්රිය ස්ථානය අතර දින 3ක් පුරා ක්‍රියාත්මක වෙනවා.
1: අනුරාධපුරයට පැමිණෙන ජනතාව පරිසර ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත යුතු බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.
4: ඔබ පැමිණෙන වන්දනා ගමනක් බොහොම සංවරව මේ කටයුතු සිද්ධ කළ යුතු වෙනවා. ඔබේ සියලු අංශවලින් සංවරව මේ ගමන නැත්තම් මේ වන්දනාව සිද්ධ කරන්න බොහොම භක්තියෙන් ඔබ පැමිණෙන්නේ. ඉතින් ඒ නිසා ඔබේ සිතේ සංවරකම වගේම පරිසරයේ ආරක්ෂාව පිළිබඳවත් පිරිසුදුකම ගැනත් හිතන්න, ප්‍රදේශයට හානියක් නොවන ආකාරයට ඔබේ වන්දනාව සිද්ධ කරන එක තමයි අපේ ඉල්ලීම.
1: ජාතික පොසොන් සතියේ සිට ලබන දෙවනදා දක්වා ක්‍රියාත්මකයි. මෙතර පොසොන් සමයේදී දිය අනතුරු අවම කර ගැනීමට ජනතාව අවධානය යොමු කළ යුතු බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරිය ෆෙවර්ඩ්ලා සඳහන් කළේ තමන් නොදන්නා ස්ථානවල දිය නෑමට යාමෙන් වැළකිය යුතු බවයි.
5: අවවාදාත්මක දැන්වීම් පූර්වට ඔබ අවනත විය යුතුමයි. රතු කොඩි විශේෂයෙන් අපි ප්‍රදර්ශනය කරලා තිනවා, අනුතුරුදායක ස්ථානෙන් ඉවත් වන්න කියලා ඔබට දැනුම් දීලා තිනවා. ඔබ එසේ කළ යුතුමයි. හැකි සෑම අවස්ථාවකදීම ජීවිත ආරක්ෂකගේ සහාය ලබා ගන්න කියලා අපි නැවත නැවතත් මතක් කරනවා. විශේෂයෙන්ම වැදගත් දේ තමයි ඔබ මත් පැන් එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය රැගෙන සිටිනම් ඔබ කිසිම අවස්ථාවකදී නෑමට නොයා යුතුයි. ඔබ මත් පැන් සහ මත්ද්‍රව්‍ය රැගෙන සිටිනම් ඔබ අනිවාර්යෙන් නීතියට කොටු වෙනවා. හැම ස්ථානයකදීම විශේෂයෙන් ජල මුලාශ්‍ර සහ මුහුදු ආශ්‍රිත සැංවල සිවිල් ඇඳුමින් ඇඳගත් පොලිස් නිලධාරීන් ඉන්නවා. හුදෙක්ම ඔබගේ ආරක්ෂාවට මෙන්ම නීතියට අනුව ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන්න. එනිසා රංචු ගැහිලා අනතුරුදායක ලෙස ජල ක්‍රීඩාවලින් බැහැර වෙන්න, ඔබට නුහුරු නුපුරුදු ආගන්තුක ස්ථානවලින් නැවත නැවතත් අපි ඉවත් වෙන්නේ කියලා අපි විශේෂ කරනවා.
1: මෙම වසරේ ගත වූ කාලය තුළ දිය ගිලීම් හේතුවෙන් පුද්ගලයන් 75 දෙනෙකු මිය ගොස් තිබෙනවා. දියනතුරු හේතුවෙන් 2025 වසරේදී මියගිය සංඛ්‍යාව 450ක්. පොසොන් උත්සවයේ වෙනුවෙන් මේ වන විට දිවයිනපුරා දන්සැල් 16,911 ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ ලේකම් CS මුතුකුට සඳහන් කළේ මෙතෙක් ලියාපදිංචි නොවූ දන්සැල් සංවිධායකයන්ට අද සාහෙට දේ සඳහා අවස්ථාව පවතින බවයි.
6: ඊයේ දින සවස්වන විට දිවයිනපුරා දන්සැල් 16,911 පමණ ලියාපදිංචි වෙලා තිබුණා. තවමත් ඔබ ලබා දෙන දන්සැල් සම්බන්ධයෙන් ලියාපදිංචි කිරීම සිදු කරන නැතිනම් අද දිනේ පුරාවට ඔබට අදාළ සෞඛ්‍ය වෙළඳ කාර්යාලයට ගොස් දන්සැල් ලියාපදිංචි කිරීම සිදු කරගන්න අපි කාර්ය පිළිලා සිටිනවා. ඒ වගේම මෙම දිනවල දිවයිනේ විවිධ රෝග පැතිරීම පවතින, විශේෂයෙන්ම ජලය සහ ආහාර මගින් බෝවන රෝග විශාරසයෙන් පැතිරෙන, ඒ වගේම ඩෙංගු රෝගයක් දරුණු ලෙස සෝවීම පවතිනවා. එම නිසා ඔබ ලබා දෙන දන්සැල් සෞඛ්‍ය ක්‍රමානුකූලවම පැවැත්වීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතු සිසිල් බීම දන්සල් පැවැත්වීම හැකිතරම් අවම කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ජලය සහ ආහාර මගින් බෝවන රෝගත් යම් ප්‍රමාණයක් දිවයිනපුරා මේ වන විට ව්‍යාප්තියෙන් පවතින නිසා
1: දන්සල් පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර ලැබුවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ 2011 ආහාර ස්වස්ථතා රෙගුලාසිවලට අනුව දන්සැල් පරීක්ෂා කිරීම සිදු කර ලෙසයි. අදාළ මාර්ගෝපදේශන අනුව සියලු දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාස මට්ටමින් ලියාපදිංචි කිරීම අනිවාර්ය වනවා. දන්සැල් පරිශ්‍ර සහ වටපිටාව තෝරා ගැනීමේදී සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් තෝරා ගත යුතුයි. සම්පූර්ණ ආවරණ සහිත ස්ථානයක ආහාර සැකසීම සිදු කළ යුතු බවද එම මාර්ගෝපදේශනවලට ඇතුළත්. ජාතික ජල සම්පාදන මණ්ඩලය ජල හෝ සහතික කළ ආරක්ෂිත ජලය පමණක් ආහාර පාන පිසීම සඳහා භාවිත කළ යුතුයි. ආහාර පිළියෙල කිරීම සහ බෙදා දීම අතර කාලය පැය 4කට වැඩි නොවිය යුතු බවද දන්සැල් ලබා දීමට අදාළ මාර්ගෝපදේශවලට ඇතුළත්. මේ අතර දන්සැල් පැවැත්වීමෙන් පසු පරිසරය පිරිසිදු කිරීම සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් CS මුතුකුට සඳහන් කළේ.
6: දන්සල් ලබා දී අවසානයේ බැහැරලන කැලි කසද නිසි ක්‍රමානුකූලවම බැහැර කරන මදුරුවන් බෝන අයුරින් හෝ ඇයට රුපු දෙන අන්තිමින් කිසිම කැලි කසල ප්‍රමාණයක් පරිසරයට මුදා නොහරින් නිසත් අපි ඉල්ලා සිටිනවා. එය ඉතාමත් දරුණු ගැටලු ඇති කරන අවස්ථාවක් වෙයි දන්සල් ලබා දීමෙන් අනතුරුව. එම නිසා දන්සලෙන් ඉවතලන කැලි කස සියල්ලම සෞඛ්‍ය ක්‍රමානුකූලව බැහැර කර එම ස්ථානයේ නැවත පිරිසුදු තත්ත්වයෙන් පවත්වන නිසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1: අමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම

0: ආයනය වැඩි වුණා. එතකොට ඉන්ධනවලට තමයි අර මේ ආකාර දෙකකින් වුණා. එයාලගේ පැත්තේ මූල ස්ථාවරත්වයත් මිල ස්ථාවරත්වයත් ආරක්ෂා කරන්න ගන්න ක්‍රියාමාර්ග පිටින් විට ආණ්ඩුවට ලබා දෙනවා, අවශ්‍ය පරිදි සාකච්ඡා කරනවා. දැනට මොනවද බේසිස් පොයින්ට් 100කින් වැඩි කරන්න ගත්තු තීන්දුවත් විසින් යම් ආකාරයකට අර ක්‍රෙඩිට් ග්‍රෝ වෙන එක යම් ආකාරයකට වළක්වමින් ස්ථාවරත්වයත් අත්පත් කරගෙන යනවා. මම හිතනවා පවතින තොරතුරු මත ඉක්මනින් ඊළඟ තත්ත්වය පැහැදිලි කරගන්න පුළුවන්. පැහැදිලිවම දන්නා මූල්‍ය වෙළඳපොළක එකවරම තීන්දුවක් ගත්ත පමණින් රියැක්ට් වෙලා පහුව දාම ඉන්නේ නැහැ. මේක සෙට් වෙන යම් කාලයක් යනවා. හැබැයි ජම් දැනකට දැන් 155 වගේ ගිය ඩොලර් රේට් එක ඒක අසාමාන්‍ය තත්ත්වයක්. 330-340 වගේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. මුත් ඒකත් යම් ආකාරයක වැඩි. මේක ස්ටැබිලයිස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
1: ආර්ථික විශේෂඥ දරණාත් ප්‍රනාන්දු පැවසුවේ ඩොලරේ ස්ථාවර වීමට නම් රජයට සහ මහ බැංකුවට වගකීම් රැසක් පවතින බවයි.
2: ඔගේ සංචිතවල තියෙන ඩොලර් වෙළඳපොළ නිකුත් කරලා ඉතින් ඉහරහා තමයි ගොඩක් වෙලාවට ඔය ෆ්ලෙක්සිබල් විදියට මේක මැනේජ් කරනවා නැත්නම් ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගටින් විදියට යනවා කියලා විනිමය අනුපාතිකය පැත්තෙන් මහා බැංකු අනුගමනය කරන උපක්‍රම වලට පත් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී අර ගොඩක් වෙලාවට අපේ විදේශ විනිමය අනුපාතිකය තීරණය වෙන සාධක දෙක තමයි රී අනුපාත සහ සංචිත ප්‍රමාණය. සංචිත ප්‍රමාණයෙන් අර කිව්වා වගේ මහා බැංකු වල ඩොලර්ස් දාන්න පුළුවන් නම් රුපියල් යගේ ස්ථාවර කරගන්න පුළුවන්. නිසි ක්‍රමයක් නෙවෙයි. මොකද තවර සාලයත් එක්ක
1: මේ අතර රජය තීරණය කර ඇත්තේ පොල්ලාශ්‍රිත ආහාරපාන අපනයනය මගින් ඉදිරි වසර දෙක තුළ ඩොලර් බිලියන 3ක ආර්ථිකයක් නගා සිටවීම සඳහායි. ලෝක වෙළඳපොලේ මිල ඉක්මවා ඉන්ධන ආනයනය කිරීම හේතුවෙන් විදෙස් සංචිතවලටද ඒ බලපෑමක් එල්ල කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකට එක්වමින්.
3: අපි ලොව පවතින ඉන්ධනවල මිලට වැඩිය වැඩි මිලක් වියදම් කරලා අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ලෝක වෙළඳපොලේ සාමාන්‍යයටත් වැඩිය වැඩි මුදලක් වියදම් කරලා ඒ තුලින් අපේ රටේ විදේශ විනිමය සංචිතවලට අගතිගාමී බලපෑමක් ඍණාත්මක බලපෑමක් අද නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපිට උත්තර අවශ්‍යයි. ඇයි ලෝකයේ තියෙන තෙල් මිලේ සාමාන්‍යයට වැඩිය වැඩි මුදලක් වියදම් කරලා මේ තෙල් ගෙන්නුවේ? ඒ නිසාම තමයි ලෝකයේ තෙල් මිල පහළ වහිනකොට අපේ රටේ තෙල් මිල පහළ බලන්නට බැරි තත්ත්වයක් තියෙන්නේ අලාභදායී ආකාරයට තෙල් ආනයනයේ නියැලුණු නිසා.
1: රටින් පිටතට යන මුදල් ප්‍රමාණය වැඩිවීමත් සමග මෙරට බරපතල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
4: ඛනිජ තෙල් ඇතුළු අනිකුත් ආනයන ද්‍රව්‍ය සඳහා මිල ගණන් ඉහළ යාම නිසා රටින් පිටට යන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. රටින් පිටට ගලා යන මුදල් ප්‍රමාණය වැඩිවීමට සාපේක්ෂව රට ඇතුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ ගිහිල්ලා නැහැ. ඒ නිසා රටට ඩොලර් අට්ටු ගහන්න බෑ. රට ඇතුළට ඩොලර් ලබා ගැනීම සඳහා තිබෙන මාර්ග තමයි භාණ්ඩා සේවා අපනයන ඉපයුම් වර්ධනය කරගන්න. ඒ වර්ධනය වෙලා නැති බවට සාක්ෂියක් තමයි අපිට මේ වර්ෂයේදී මූල්‍ය අරමුදල ඉලක්ක අනුව දල නිල විදේශ සංචිත පැවතිය යුතුයි ඇමරිකානු ඩොලර් බිලියන 9.27ක්. නමුත් අපිට තාම 7ක්වත් සපුර ගන්න පුළුවන්කම ලැබිලා නැහැ. ඒ නිසා විශාල වශයෙන් සංචිත ගොඩනැගීම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.
1: අමාත්‍ය විජිත හේරත් පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකාව ක්‍රමෙන් ස්ථාවර රටක් බවට පත් ඇති බවයි.
5: අද වෙනකොට කවුරුත් සතුටු වෙනවා, ආඩම්බර වෙනවා. රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා. ආර්ථික ස්ථාවරත්වය ක්‍රමානුකූලව ශක්තිමත් වෙමින් යනවා. රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් නැහැ, කලකෝලහල නැහැ. එහෙම වුණාම ලෝකයේ තුල ශ්‍රී ලංකාව ඉහළින්ම පිළිගන්න රටක් බවට පත් වෙනවා. පහුගිය සති දෙකකට උඩදී ලෝක සාමදර්ශකේ අපේ ලංකාව 97 වෙනි තැන ඉඳලා 67 වෙනි තැනට ආවා. ඒ කියන්නේ දකුණු ආසියාවේ ගත්තොත් දෙවනියට සාමකාමීම රට ලංකාව බවට පත් වුණා.
1: මේ අතර රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝග්‍රෑම් 20ක් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළා.
6: අපේ රටේ ගොවියගේ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන. අපේ නිෂ්පාදනයේ ප්‍රශ්නයක් තියෙනවා දැන්. මොකද ගොවියට තියෙන වගා කරන්න. ඒක හරි. ගොවියලම වගා කරන්න ඕනේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තු, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු අපි දැන් ඒකට කතා කරමින් තියෙනවා. අපේ ගොවියගේ නිෂ්පාදන විවිධාංගීකරණයක් ඕනේ. දැන් ඔය කතා කරනවානේ හෙටනින්ද එල්නිනෝ තත්ත්වයක් කියලා කියන්නේ. ටිකක් රියලි කාලගුණික තත්ත්වයක් අපේ ප්‍රදේශවලට වැඩි වෙනවා. වායු ගෝලයේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අපිට අඩු වෙලා වැඩිපුර රියලි තත්ත්වයක් එනවා. ඒකත් එක්ක ඩ්‍රවුට් එකක් නැත්නම් නියගයක් එන්න පුළුවන්. ඒ හරහා මාස දෙක තුනක් යනකොට මේක එයි. අපි දෙදෙන් අගෝස්තු

0: සැප්තැම්බර් වෙනකොට කොහොමත් නියක වාගේ තමයි නේද? අස්සොල් ලෙවෙලා පොලිටික වැටිලා සැප්තැම්බර් වැස්සට ලෑස්ති. හැබැයි මේ මොන තත්ත්වයක් අපේ රටේ ගෝවියෝ වගා කරලා තියෙන්නේ. ඒ නිසා බත් ටික නැති වෙන්නේ නැහැ. ඒක ෂුවර්. මාස 3කට වැඩිපුර වීඅස් වෙන අපේ රටේ තියෙනවා. නාඩු සහ රතු නාඩු. හැබැයි කීරි සම්බයි සම්බයි තන ටිකක් එනවනේ 15ක් රාජ්‍ය සේවකයන් දැන් වැඩිපුර කරන් කීරි සම මොකද? පඩිය වැඩි වෙනවා.
1: ඉදිරියේදී කුකුල් මසඟයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමේ සභාපති අජිත් ගුණසේකර පවසනවා. සත්ව ආහාර සඳහා බඩිරිගු අණයනේ නිසි පරිදි සිදු නොවීම හමුවේ මෙම තත්ත්වය ඇති විය හැකි බවයි ඔහු පැවසුවේ.
2: සත්ව ආහාර නිෂ්පාදකයන්ට බඩිරිගු අණයන කරන අවසර දීලා තියෙනවා කෝටා ක්‍රමයට. මෙට්‍රික් ටොන් 102ක් මේක දෙන්නේ ඔක්තෝබර් මාසේ 31 ට කලින් ගේන්න ඕනි කියලා කියනවා. නමුත් මේ කෝටා ගේමත් මං කියන්නේ අණයන ඉදින් පස්ව තමයි නැවත නැවතත් දෙන්නේ. ඒක සීමා කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ මහා පරිමාණ සත්ව ආහාර නිෂ්පාදකයන් නැසන වෙලා තියෙන්නේ. මේ කෝටා එකපාරම ගෙන්න ගන්න බැරි වෙලා මං කියන්නේ ශාල
1: පෑලියකොට මත්ස්‍ය වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි පැවසුවේ අද පවතින මාළු බිල ගණන්ද ඉහළ මට්ටමක පවතින බවයි.
3: තොග මත්ස්‍යංශලේ අද දින තොග ගණන් පැවතියේ සාලේ රුපියල් 800 හොඳ සාලයෝ ලොකු එක, පොඩි සාලේ රුපියල් 600යි, ලින්න රුපියල් 1000යි, පොඩි බලය 700යි, ලොකු බලය 10100යි, කෙලවල් රුපියල් 2000යි, තලපත් 2500යි, කොප්පරෝ 2700යි, තෝරු 3000යි, පරව 1200යි, හුරුල රුපියල් 1200යි, කුම්බලා 1500යි, හැඳල් රුපියල් 2000යි, ඔයගේ තමයි සාමාන්‍ය ඉස්සන රුපියල් 1500 2500 සදානකම් තියෙනවා. ඉස්ස සාමාන්‍ය මිල දැල්ල රුපියල් 2000යි, ලොකු දැල්ල රුපියල් 2500යි, කකුල රුපියල් 2500යි. ඒ තමයි තා සමහර මාසවල ඉතා ඉහළ මිල තත්ත්වයක් පවතින්නේ.
1: මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලා යාම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීමේ චෝදනාව මත අදාළ නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩලාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරේ ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලිකු බවයි පොලිසිය පැවසුවේ. සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩලාංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස සේවය කළ කාලය තුඩ මෙම අපරාධය සිදුකර ඇති බවට දැනට සිදුකළ ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. වෙනිසුවෙලාවට ඇතුළු වූ ප්‍රබල භූකම්පණයෙන් අද තවත් භූකම්පනයක් සිදුව තිබෙනවා. උතුරු වෙරළ තීරය ආශ්‍රිතව සිදු වීම කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපක ඒකක 4.9ක් ලෙසයි. වෙනිසුවෙලාවේ කරාකස් අගනුවර ප්‍රබල භූකම්පන දෙකක් සිදු වූයේ පසුගිය 24 වනදා රාත්‍රියේදී. එම භූකම්පණයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 920ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 3360ක්. පසුගිය 24 වනදා සිදු එම භූකම්පන තත්ත්වය 1900 වසරෙන් පසු වෙනිසියුලාවට බලපෑ ප්‍රබලතම භූකම්පනය ලෙසද සැලකෙනවා. එරට යටිතල පහසුකම් සපෙන ස්ථාන 10000කට වැඩි සංඛ්‍යාවකට හානි සිදු වුණා. විදේශ මාධ්‍ය වාර්තා කළේ පසුකම්පනයෙන් අනතුරුව මේ වන විට පසුකම්පන 200ක් පමණ සිදු ඇති බවයි. ඩිජිටල් සේවා බද්දක් පනවන ඕනෑම රටකට 100% තීරුබදු පැනවීමක් සිදු කරන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මීට මූලික හේතු වී ඇත්තේ අමරිකානු තාක්ෂණික සමාගම් සඳහා බදු පැනවීමට ප්‍රංශය තීරණය කිරීමයි. අමරිකානු සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්දක් ළඟදීම ක්‍රියාත්මක කිරීම පිළිබඳව අනිකුත් යුරෝපීය රටවල් රැසක් සාකච්ඡා පවත්වා තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ යුරෝපයේ වේගවත් වන්නේ යම්සේද අමෙරිකාව ඊට සිය ගුණයකින් වේගවත් වන බවයි.
4: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: පන්දුවර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 3ක ජයක් ලැබුවා. පළමුවෙන් පන්දුර පහර දුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 6ක් තැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 151ක්. පිළිතුරිනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහ ඉලක්කයේ පසුකර ගියේ තරගයක් පන්දුවක් ඉතිරිව තිබේදී. පන්දු අර 19 පන්දු 5ක් අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 154. නායක චමරි අතපතු ලකුණු 33යි. නිලක්ෂිකා සිල්වා නොදෙවි ලකුණු 21ක් රැස් කළා. යලි සිරස්තල නව ඩෙංගු මදුරු විශේෂයක් පිළිබඳ අනාවරණයක්. රෝගීන් ගණන 50,000ක්ම වානේ. පොසොන් ප්‍රවාහන සේවා හෙට සිට දන්සැල් 17,000ක් ලියාපදිංචි වේ. රජයේ සේවකයන්ට ආණ්ඩුවෙන් ගෙවීමේ ක්‍රමයට සහල්. වෙනිසුලාවේ අදත් ප්‍රබල භූකම්පනයක්. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
5: ලොවපුරා සෙරිසරා සත්‍ය සීතටගත් සීත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: අපි කවුරුත් දන්න ටැලන්ටඩ් මියුසිෂියන් කෙනෙක් තමයි තීක්ෂණ අනුරාධ.
1: ඔන්න එයා කාලෙකට පස්සේ ඩුවට් එකක් කරලා
2: තියෙනවා.
0: වැඩි විස්තර අපි එයාගෙන් ඇහුවා.
3: මම ගොඩ කාලෙකින් ඩුවට් එකක් කරලා තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම නිව්සීලන්ත වල ඉන්න ඩෙවිනි ෆර්නැන්ඩෝ කියලා අලුතෙන් මේ ෆීල්ඩ් එකට එන්න ආසාවෙන් ඉන්න දක්ෂ ගායන ශිල්පියෙක්. එයා මුලින්ම මගේ ගාවට ආවේ කවර් සොංග්ස් වගේක් කරන්න. ඊට පස්සේ එයාම ආයේ යෝජනාවක් කරා, අයියා අපි ඩුවට් එකක් කරමුද කියලා.
1: කවුද සෝන් එකේ මියුසික් ලිරික්ස් එහෙම කළේ?
3: ඩුවට් එකට හරියන ලස්සන වචන ටිකක් මට හම්බෙලා තිබ්බේ මෙල්බර්න් ඉන්න විමුක්ති කියලා මල්ලි කෙනෙක්ගේ. ඒකට මෙලඩියකුත් කොහොමත් නිකන් දාලා පොඩ්ඩක් ට්‍රැක් එකක් හදාගෙන හිටියේ. පස්සෙදී මම ඒක පෙන්නවා මේ ඩෙවිනි, මෙහෙම සෝන්ග්ස්ක් තියෙනවා, ඕනනම් අපිට මේක මේ කරන්න පුළුවන් කියලා කිව්වට පස්සේ ඉතින් එයත් ඒකට කැමති වුණා.
0: අපි දැක්කා වැඩ ගොඩක් එක්ක බිසි වෙලා ඉන්නවා.
3: මගේ ගීතවලට අමතරව මේ දවස්වල වෙන වෙන අයට ගීත ගොඩක් ඉගෙනනවා. අමතරව මගේ දැන් මේ වෙද්දි ගීත තුනක් ඔන්න ඉවර වෙලා තියෙන්නේ. දැන් ඒවා එකින් එක හැබැයි වැඩි කල් ගන්නෙ නැහැ මම. මේ මම හිතුවා ඒක ළඟ ළඟම මේ සින්දු ටික රිලීස් කරන්න ඕන කියලා.
2: දඟ කාරියෝ තමයි
4: Talk of the Town.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් එය ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම් බලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිල විකාශක.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යාකරමින්
5: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්බව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියද දම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
4: උතුම් පොසොන් පොහෝ දින උදෑසන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIB in the City University, the place to be.
7: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ. කලින්ම ඩිරෙක්ට්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ආන් එන්ජින්. අනික දේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එකට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-227,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
9: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්. හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB run එක.
10: Light, water, phone,
9: බිලට සහනය මෙන්න.
11: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011-737-388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
12: ඔයා දන්නවද නිෂාන්, හැම ලව් ස්ටෝරි එකකම තියෙනවා ඇත්ත කතාවක්.
13: විශ්මි සමහරු ආදරේ කියලා කියන්නේ නැහැ, ඒත් ආදරේ කරනවා. සමහරු ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරලා නැහැ.

0: සිට ප්‍රහස්පතින්දා දක්වා රෑටට සිතහන්න.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ කඩුවෙල මහමේ වුණා පෙර පාසලේ අබින තිහස්සය. මේ මාතලේ චෙනුක යනෝන් විජේරත්න.
2: මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුරංග බල් පාවෙලා ලැල්ලගහෝ ගාගරන්නේ ජාතියේ ජයපානය.
1: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
4: අද හමුවෙමුද අපි, අද සැනසෙමුද අපි,
1: Weekend theater.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අදට වඩා හෙට සුවපත් කරගන්න නම් කවදටත් වඩා හිත යහපත් කරගන්න ඕනේ.
3: අවුරුදු 100ක් වැඩකට නැති විදියට ජීවත් වෙනවට වඩා යහපත් සත්පුරුෂයෙක් විදියට එක දවසක් ජීවත් වෙනවා නම් වටිනවා කියන කාරණා බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා.
2: අනුන්ගේ අඩුපාඩු හොයන්න ගෙහින් තමන්ගේ වැඩ පාඩු කරගන්න එපා.
3: අනුන් ගැන හොයලක නතර කරන්න. අනුන් කරන කියන දේවල් පිළිබඳව විවේචනය කරන්න හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මෙන්න මේ සමාජය අපි හිතනට වැඩිය යහපත් වෙනවා.
2: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න. හෙට උදැසන 7ට සියත හන්න.
4: සියත බණමඩුව.
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමයි.
6: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිත යන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි
8: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 7467 222 අමතන්න.
9: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්, business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011 732 තහා. NIBM the City University, the place to be.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
12: ඔය මොනවද දන්නේ? ෆුට්බෝල් ගැන දන්නවද?
13: ෆුට්බෝල් ගහන්නේ
14: කකුලේ.
13: හරිනේ. ඒකට බෝලයක් ඕනේ.
12: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
13: මම දන්නවා මෙසි ගැන.
12: මෙසි ගැන දන්නවා. හරි. ලෝකේ හැම ටීම් එකකින් මෙසි තමයි ගහන්නේ.
13: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ වුනේ බ්‍රිතාන්‍යේ.
12: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
15: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
16: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඉුවේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාරසේ.

0: වන්දනා.
1: මේ මොරටුවෙන් ඩිෂන් කිහංස අමර සූරිය.
2: මිහිඳු සමිඳු කොසොණ්ඩාක අපේ රටට වැඩම කළා. මිහිඳලා ගල උඩ ශගියා කතා කළා.
1: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතර.

0: यह था टॉप स्टोरी।
1: මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට. කල්පිටිය සිට මන්නාරම හරහා කණ්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි විය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකි. කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බවයි. ජර්මනියට අද වාර්තාගත උෂ්ණත්වයක් බලපා තිබෙනවා. එරට කාලගුණාංශ පැස්වේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි. ඊළඟ උෂ්ණත්වය හේතුවෙන් ජර්මනිය රැකියා කටයුතුද අඩපණ වී තිබෙනවා. අධික උෂ්ණත්වය හේතුවෙන් බටහිර යුරෝපයේ මරණ 80කට වැඩි ප්‍රමාණයක් සිදු වුණා.
0: සියතා ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.1 98.4

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනේ. සමෙහි රතුපැහැ ලප. විදුරු මසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම

ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝතේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0721 327 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: తిలక వర్ధన టెక్స్టైల్స్
1: 20 and upgrade 20 and upgrade
2: alu song ekakda
1: na then singer king asus hp dell acer msi laptops ganna monthly installment ekak 20000 vitarai so 20 and upgrade
2: upgrade wenna laptops ganna singer ekata adama enna
3: konuma deyak podda wedi unath prashnayak den balanda batu muttu wala gana poddak wedi kalak indala mage banath poddak wedi cholesterol poddak wedi ne
4: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
3: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
2: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
3: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා.
2: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
3: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
4: යාලගේ වාර්ෂික සපල පොලිය අනුපාත 11.52ක් වුණේ.
3: ඒත්ෙන් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට
4: 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
2: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
3: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්.
4: වැඩන ඉති නේද?
7: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: නු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න

0: කඩුවෙල මිනුදිලි නාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
2: අනුවටයි දශම දෙකෙන් 98.3

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
2: හිනාවෙන්න මෙන්න වෙලාව
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් ඒ අහස දිහා බලලා තව වචනයක් කිව්වලු
4: අහසින් වැටෙන එක
3: ඔව් කියනකෝ අහසින්
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්
3: කියනකෝ
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරලා
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්ස ගන්න එපා අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුදිර පුරවන්න ඕනේ කියලාද
5: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
10: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
0: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: හැට වසරකට වැඩි විශ්වාසය.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳව. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Co-Bank Debit Card Challenge. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Co-Bank Debit Cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
4: LOLC Finance. හරියන්න, හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
5: දොරකුළු වැරෙන මතක සේප්පු.
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
5: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
8: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා එව්වේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාරසේ.

0: වගේ මොරටුවෙන් ඩිෂෙන් කිහන්ස අමර සූරිය
1: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ ලැතට වැඩම කළ මිහිඳලා ගල උඩ ශගියා කතා කළ
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගම කිරීම
3: report සමාජිකයන් සඳහා Cargill's food certificate in megawattam Mom's Joy refined pol tel ඉතිරිය රුපියල් 390යි Sara's chicken sausages ඉතිරිය රුපියල් 150යි Milka සම්පූර්ණ යොදේස ඇතක රිපිට ඉතිරිය රුපියල් 200යි Signal strong teeth toothpaste ඉතිරිය රුපියල් 120යි Cargill's
4: food 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure mobile app එකේ නොමිලේ බලන්න
5: SLT Mobitel Pure TV
6: Then Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 0111 732 1000. NIBM The City University The Place to Be.
8: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
9: මේ දෙකක් දාගෙන එන්නද?
10: ඇයි කන් දෙක පුරවලා කන්නද?
9: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
10: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
11: නැසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
9: නෑනේ. අරෙ වා
12: සින්දු සියත
9: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
13: අනුග්‍රහය
11: දැනෙන්න අඳින්න රිසිසේ
13: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
9: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0114 151 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත පොකට් මනි.
14: දෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න.

0: කඩුවෙල විනුදිලි නාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: क्या था टॉप स्टोरी
1: කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් හෙට සහ අනිද්දා පස්වරුවේ කොළඹ ලේක් හවුස් වටරවුම ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ ජාතික බාලදක්ෂ පොසොන් කලාපය හෙට ආරම්භ වීම හේතුවෙන් හෙට සහ අනිද්දා පස්වරු 6 සිට අලුයම 1 දක්වා පොසොන් කලාපය පැවැත්වෙන්නේ ලේක් හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම දක්වා චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත දෙපසයි. එම කාල සීමාව තුළ රීගල් හන්දියෙන් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතට ඇතුළු වීම සීමා කරනු ඇති. ජස්ටිස් අක්බර් මාවත මැලේ වීදිය හන්දියෙන් මැලේ වීදියට ඇතුළු වීම සීමා කිරීමට නියමිතයි. බාලදක්ෂ මාවතෙන් කොම්පංජ වීදිය ගුවන්පාලම දෙසට ඇතුළු වීමද සීමා කරනු ඇති. රතගාල් සදහාද ස්ථාන වෙන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ජීආර් විජේවර්ධන මාවත රතගාල, කුමරන් රත්නම් පාර, කිව් පාර, වොක්ෂෝල් වීදිය, පැරණි MOD භූමිය ඊට අයත්. ශංග්‍රිලාසල භූමිය, යුනියන් ප්‍රදේශ ඇක්සස් ටවර්, ලේක් හවුස් ඉදිරිපිට රතගාල, පැරණි මැනින් වෙළඳපළ රතගාල සහ චාමස් රතගාලද වාහන නවතා තැබීමට වෙන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: 98.2 98.7

0: GDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
1: සංග්‍රහ. පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිසම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
5: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
6: රැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට්, ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited
7: Owner Samaga 5G Revolution ekata ekatuwanna rupiyal 69999 sita powerful 5G phones hamotum ekak tiyenawa vegavat shaktimat idiri dawasata soodanam danma singahu balelat niyojitayan gen miladi ganna ona Sri Lanka ve 5G nayaka
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 8 32 1000 NIB The City University The place to be.
0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමේ.
9: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.

0: රෙකෝඩ් කරලා ඇව්වේ. මේ කොළඹ විදුර විද්‍යාලයේ ඔදිල් විදස්සින් බෝගාවත්ත
1: තිලුමින සෑයවදි සම්නපෞතිතා භවනේ තම අමතගෙන තුන් නිවන් පතා වදිනේ.
0: මිෂනේ ලීලා කීෂා
1: මෙත්ම

0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
1: අනුවටයි දශම දෙකැන් අනුවටයි දශම හතරෙන්
2: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
0: We can see you there.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජ බෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
2: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යා කරමින්
3: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියද දම්රසධාර පෝදා වැඩසටහන් මාලාව
2: උතුම් පොසොන් පොහෝ දින උදැසන 6 සිට සජීවව සියත ටීවී තුලින්
4: ඒවා අපිට වැඩක් නෑ මගේ නායකයෝ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට මේවා ඉතින් ගෑනුන්ගේත් වැඩ
5: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය දරුවන් ගැන අගතිය පවුලින් නම්බුව ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ්සිටිවිතින් මෙගාවට්ටා ප්‍රීමා කොත්තුමේ චිකන් රසති 5 පැක් එක. ඉතිරිය රුපියල් 185යි. ස්ප්‍රයිට් ඉතිරිය රුපියල් 130යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 230යි. ටීවා ෆ්‍රෙෂ් ජැස්මින් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 100යි. කගිල්ස්
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න .112.2.200 Fitch rating A-LKA Outlook stable liyapadinchi mulya samagamaki
8: Ladies and gentlemen welcome to Bangkok Thailand
9: Hi mama Shenia foreign campus ekaka igena ganawa kiyanne mage tibba lokuma heene ekata mama thoragatte Thailand visa documents prashna mukut nathuwa hita ganawat bare ikmanata Thailand thawilla mage degree ekak patan ganna mata puluwan una
10: jeevithaye vinas karana heenata danma katha karanna global university partners 0.718 492 0.711 327 777
11: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ බොරු තරන්නේ නැහෙනි කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට් සෙල්ෆ් ස්ටාර්ට් නේ දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ ආන් එන්ජින් අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ වැදගත්ම දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ වොරන්ටියට නම් ඇනේරු අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000 රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ 0.11 2017 කෝල් එකක් ගහන්න ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි
12: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
13: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්
2: ඔයා දන්නවද නිශාන් හැම ලව් ස්ටෝරි එකකම තියෙනවා ඇත්ත කතාවක්
14: විශ්මි සමහරු ආදරේ කියලා කියන්නේ නැහැ ඒත් ආදරේ කරනවා සමහරු ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරලා නැහැ

0: සිට ප්‍රහස්පතින්දා දක්වා රෑටට සිතහන්න.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඉුවේ. මේ මහරගමින් විනුතිනි වින්හාරා.
2: අඹ සෙවනේ මිහිඳු සමින් බණ දෙසරව සාදු සාදු සාදු ක්‍රියා එබන අසනවා.
1: මේක වසරින් ගෙන ගන්න ගම්පහෙන් නිසති කුසල්ලා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අදට වඩා හෙට සුවපත් කරගන්න නම් කවදටත් වඩා හිත යහපත් කරගන්න ඕනේ.
3: අවුරුදු 100ක් වැඩකට නැති විදියට ජීවත් වෙනවට වඩා යහපත් සත්පුරුෂයෙක් විදියට එක දවසක් ජීවත් වෙනවා නම් වටිනව කියන කාරණා බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා.
2: අනුන්ගේ අඩුපාඩු හොයන්න ගිහින් තමන්ගේ වැඩ පාඩු කරගන්න එපා.
3: අනුන් ගැන හොයලක නතර කරන්න, අනුන් කරන කියන දේවල් පිළිබඳව විවේචනය කරන්න හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මෙන්න මේ සමාජය අපි හිතනට වැඩිය යහපත් වෙනවා.
2: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියතහන්න.
4: සියත බණවඩුව.
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
5: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේද ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නීලවිකාශක.
8: CDB බැංකුවෙන්ුබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5 411 411. නැතහොත් ළඟම ඇති CDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
9: Shop and win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි
10: සුපර් දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
10: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
11: කැමති එකක් අපේ අතේ. සුපර් දවසක්
12: දවස සුබයි සිහි නැති නයි. සුපර් දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
14: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
15: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
17: කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. බර්ගර් කින්ග් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති බර්ගර් කින්ග් එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2 123 123.
18: ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එක ගත්තේ? මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
19: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
11: වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
6: ඔය මොනවද දන්නේ? ෆුට්බෝල් කර දන්නවද?
9: ෆුට්බෝල් ගහන්නේ කකුලේ. හරිනේ. ඒකට බෝලයක් ඕනේ.
6: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
9: මම දන්නවා මෙසි යන.
6: මෙසි කරදද? අදරේ ලෝකෙ හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ.
9: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ උනේ බ්‍රිතාන්‍යේ.
6: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
2: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ. මේ රත්නපුර කුමාර විද්‍යාලේ නෙතුම් විහස් අමරතුංග.
4: මෙත් මල් පිවි දේවා සිතුල මෙත් මල් පිවි දේවා.
2: මේ මාතලේ ජාත්‍යන්තර පාසලේ කුල සනුල
4: මල්

0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවන.

0: क्या था टॉप स्टोरी।
1: जनाधिपति कार्यालय ज्येष्ठ सहकार लेखम रिमांड। මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මගින් අත්අඩංගුවට කොටගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලබන 30වරුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සංවිධානාත්මක අපරාධ කරුවෙකුට මෙරටින් පලා යාම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූටහ ලෙස සකස් කිරීමේ චෝදනා මත අදාළ නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරේ. ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ. සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස සේවය කළ කාලය තුළ මෙම අපරාධය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වුණා. දැන් තවත් දේශීය පොතක්. රැඳුම් භාරයේ පසුවන හිටපු බුද්ධිංශ ප්‍රධානී සුරේ සලේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට යොමු කර තිබෙනවා. ඒ පරීක්ෂණ සඳහායි. රැඳුම් භාරයේ පසුවන සුරේ සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේ රෝගී තත්වයක් හේතුවෙන්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4
2: We can see it.

0: මොනවද වැඩක්? අලුතෙන් ඉපදෙන පොඩි බබාලට ග්‍රෑම් එකක රන්මුදුවක් දෙන්න ලෑස්තියක් තියෙනවා.
1: සිවිල් සේවකයන්ට ස්මාර්ට් ෆෝන් තහනම් කළා.
0: ඔය වගේ විස්තර ගොඩක් එක්ක අදත් ලෝකෙ වට යන්න අපි ලෑස්ති. සුභ සන්ධ්‍යාවක් සප්න.
1: සුභ සන්ධ්‍යාවක් නිෂා. ඔය අපි කලින් කියපුවා අපේ රටේ ගත්ත තීරණ එහෙම නෙමෙයි, වෙන වෙන රටවල වෙන වෙන අය ගත්ත තීරණ. හැබැයි ඒ ගැන විස්තර අපි ඔබට කියනවා අද හවස පහට කලින්.
0: එහෙනම් එන්න අපි යමු විස නැතුව ලෝකෙ වටේ. මම නිෂා.
1: මම සප්න.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකී.
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී Thailand ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ Thailand ට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට Thailand ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
6: අද කාලේ හොඳම ආයෝජනය Brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
7: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
8: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
9: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
8: සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
10: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න වටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බරත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
11: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
12: ගන්නවා ලයිසන් එක.
13: දැන් හරිනේ අමාරු.
11: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
10: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
11: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
10: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
11: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්දා නීති නේද?
14: අපි
15: බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5ක පොලියක් 11.52ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook.
19: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ මේ කොළඹ මියුසියස් පෙරපාසලේ රයලි රණවීර.

0: පස්සේ
1: මේ කඩුවෙල මිනදිලි නාරා
2: ඉද්ද සමන් මල් සුවඳ රෝස මල් එළමුණල මුදත පුරා සුදු අරලිය මල්
1: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: Weekend Siesta.
1: ඉස්සර ඒගොල්ලෝ හිරු නොබසින අධිරාජ්‍ය කියලා පොඩි ටයිටල්යක් හයි කරන් හිටියා. හැබැයි ඉතින් ඇත්තටම ඒගොල්ලන්ගේ රටේ හිරු නොබසින අධිරාජ්‍ය වුණා නම් කවදාවත් ඉරේලිය හෙටම හෙට නොවුණා නම් මේ මිනිස්සු කොහොමදීද මේ පොඩ්ඩක් රස්නේ වැඩි වෙලා මෙච්චර අමාරු නම්? අපි යන්නේ එංගලන්තෙට. මේ දවස්වල දැඩි හිරු රශ්මිය නිසා ඒගොල්ලෝ ඉන්නේ හරි අමාරුයි.
2: පහුගිය දවසක එංගලන්තේ සමර්සෙට් ප්‍රාන්තයේ උෂ්ණත්වය වාර්තාගත විදිහට ඉහළ ගියා. මේ උෂ්ණත්වය දැක්වුණේ සෙල්සියස් අංශක 36.4ක් විදිහට. දැන් ඔබ කල්පනා කරයි මේ ලොකු උෂ්ණත්වයක් නෙවෙයිනේ කියලා. නෑ, ඒක අපිට ඒ තරම් නොදැනුණාට එංගලන්තේ වගේ සුදු හැම තියෙන අය වැඩිපුර ඉන්න රටකට මේ උෂ්ණත්වය ලොකු උෂ්ණත්වයක්. මොකද අපි ඔය කියන්නේ අවදානම් කාණ්ඩේ. ඒ කියන්නේ බරපතල රෝගී තත්ත්ව තියෙන ඒ වගේම වයස්ගත පුද්ගලයන්ට මේ වගේ උණුසුම ඉහළ ගියාම දැඩි අවදානම් සහගත තත්වයක් උද්ගත වෙන්න පුළුවන්. මේ උෂ්ණත්වය ඉහළ යාම හින්දා පාසල්වල අධ්‍යාපන කටයුතු වලටත් බලපෑම් මෙල්ල වුණා. ගොඩක් පාසල් අරින්න නියමිත වේලාවට කලින් වහලා දැම්ම කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒකට හේතුව තමයි මේ පාසල් ශිෂ්‍යයන්ව දැඩි උණුසුමෙන් ආරක්ෂා කරගන්න එක.
1: ඉංගලන්ත විතරක් නෙමෙයි, මේ විදිහට අධික උණුසුම් කාලගුණ තත්වයක් ඇති වෙලා තියෙනවා ප්‍රංශෙත්. ඒගොල්ලෝ තීරණයක් කරන් තිනවා මත්පැන් අලවිය සීමා කරන්න. අධික මත්පැන් භාවිතයෙන් රෝහල් මත ඇති වෙලා තියෙන පීඩනය අවම කරගන්න අරමුණු කරගෙන තමයි මේ විදිහට මත්පැන් විකුණන එක සීමා කරලා තියෙන්නේ. ඉතින් දින කිහිපයක ඉඳලා ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වගේ රටවල් වල තියෙන දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ඉස්සරහට ජර්මනිය, චෙක් ජනරජය වගේ රටවල් වලටත් මේක බලපායි කියලා කියනවා.

0: ඩීබී බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති ස්ටීබී බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
1: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
1: අහසින් වැටෙන එක.
0: ඔව් කියනවා අහසින්.
1: නෑ ඒක අපේ රටේ එකක්.
0: කියනකො.
1: අර අහසින් වැටෙන එක දිහා බින්දක්
0: වත්. ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකාන හවුස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
2: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
3: පොළොවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච්
7: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා තැගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716066222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලෙට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කිං වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කිං එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොලඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම් බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: මේ දෙකක් දාගෙන ඉන්නද
6: ඇයි කන් දෙක පුරවල කන්නද
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
6: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නැහැ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
7: නෑසුනා සේවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
5: නෑනේ अरे वाह
8: सिंधु सियोता
7: मुगियत सपाई दवाले
9: एकम आर्टिस्ट की सिंधु डबल डबल क

0: తిలక వర్ధన్ టెక్స్టైల్స్.
1: මෙන්න මෙහෙමයි අපේ පොට්ටෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා එව්වේ. මේ මහරගම හයිලන්ඩ්ස් විද්‍යාලයේ කෙනොල්ද සිල්වා.
2: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ රටට වැඩම කළා. මිහිඳලා ගල උද දේශ ගියා කතා කළා.
1: මේ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ පහවසර ඉගෙන ගන්න ජිනුලි අනුතිනි. ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: ගීත දෙවයිනපුරා
1: මේ දෙනවයි ෆෝන් එක කියලා කවුරු හරි අපේ ස්මාර්ට් ෆෝන් එක අරගෙන ඒක ෂේප් කරලා දාලා වහලා තිබ්බොත් ජීවත් වෙන්න බෑ බෑ වගේ එකක් සමහර අයට දැනෙන්න ඉඩ තියෙනවා. වැඩක් නැති කොයි වෙලාවෙත් අපි කරන්නේ අපේ ජංගම දුරකථනයේ තිරේ මත කාලේ කාදමන එක. මෙහෙම කිව්වට මමත් ඒක කරනවා. අහගෙන ඉඳලා ඔව් නේද ඒක කරන්න හොඳ නෑ නේද කියලා හිතන ඔබත් ආයෙත් ඒක කරනවා. ජංගම දුරකථන වලට ගොඩක් අය ඇබ්බැහි වෙලා තියෙනවා. හැබැයි මෙන්න මේ වගේ නීතියක් ආවොත් නම් අපිට මුකුත්ම කරගන්න බැරි වෙලා යනවා.
2: මේ අලුත් නීතිය දාලා තින්නේ ඇෆ්ගනිස්තානයේ. ඔබ දන්නවනේ ඇෆ්ගනිස්තානයේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ තලෙයිබාන් පාලනය. තලෙයිබාන් පාලනය පහුගිය දවසක අලුත් නීතියක් පෙනෙනවා. මේ නීතියේ තියෙන්නේ සිවිල් සේවකයන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම්. රාජකාරි වේලාව තුල දැන් මේ නීතිය අධිකරණවල විනිසුරුවරුන් ඒවකීම හමුදා සහ සිවිල් ආයතනවල සියලුම නිලධාරීන්ට බලපැවැත්වෙන විදිහට තමයි පනවලා තියෙන්නේ. දැන් මේ නීතිය කවුරු හරි උල්ලංඝනය කළා කියලා හිතන්නකෝ. එතකොට ඒගොල්ලන්ගේ දුරකථන විනාශ කරලා ඊට පස්සේ නීත්‍යානුකූලව දඩුවම් නියම කරනවා කියලා තමයි තලෙයිබාන් පාලනේ නිවේදනය කරලා තියෙන්නේ. රාජ්‍ය නිලධාරියෝ මේකට පොඩි දොසක් කියලා තියෙනවා. ඒගොල්ලන් කියලා තියෙන්නේ බොහෝ රාජකාරි කටයුතු අපි දුරකථනය, ඒ වගේම WhatsApp, ඒ වගේම ඔය ඊමේල් එක හරහා තමයි කළේ. දැන් මේ තහනම හින්දා ඒක අපහසු වෙනවා කියලා. ඉතින් දෙපැත්තක් තියෙනවා. සමහර තැන්වලින් තොරතුරු ආවත් දන්නේ නැහැ නේ රාජ්‍ය නිලධාරියෝ ෆෝන් එකේමයි වැඩක් කරන්නේ නැහැ කියලා. අපි දන්නේ නැහැ මොන පැත්තක් හිතලා ඒගොල්ලන් මේ තීරණය ගත්තද කියලා. හැබැයි ඉතින් ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි මේකේ ප්‍රතිඵල මොනවද කියලා.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි ස්වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
3: SLT මොබිටෙල් පියෝ TV නීලවි
4: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
5: 20 and upgrade.
6: අලුත් song එකක්ද?
5: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20000ක් විතරයි. So 20 and upgrade.
7: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
9: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 8 32 1000. NIB The City University, The place to be.
11: හරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ?
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
13: ඔයා මොනවද දන්නේ? ෆුට්බෝල් ගැන දන්නවද?
14: ෆුට්බෝල් ගහන්නේ කකුලේ. හරිනේ. ඒකට බෝලයක් ඕනේ.
13: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
14: මම දන්නවා මෙසී ගැන.
13: මෙසී ගැන දන්නවා. හරි. ලෝකේ හැම ටීම් එකෙන් මෙසී තමයි ගහන්නේ.
14: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ වුනේ බ්‍රිතාන්‍යේ.
13: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
15: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
16: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
17: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
18: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
19: සියත පොකට් මනි 98.2 98.7

0: क्या था टॉप स्टोरी
1: පළාත් කිහිපයකට හෙට වැසි. හෙට පළාත් තුනකට මිලිමීටර 50ක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද මිලිමීටර 50ක වැසි ඇතිවිය හැකි බවයි. ඌව පළාතේ තම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි. වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. දැන් විදෙස් පුවතක්. හෝමු සමුද්‍ර සන්ධියේදී නෞකාවක හඳුනා නොගත් යමක් ගැටී ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය පවසනවා. මේ බව දැනුම් දී ඇත්තේ එම නෞකාවේ කපිතාන් විසින්. නෞකාවට ඉන් හානි සිදුව ඇති අතර කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සිටින බවයි බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: Weekend Theater
3: සියත දෙවයින පුරා

0: රත්න කල්පනා කරනවා දැන් තමිල්නාඩුවේ පදිංචියට යන්න. ළඟදි විවාහ වුණා. දැන් තමිල්නාඩුව පැත්තේ ගයක් පොඩ්ඩක් මේ දවස්වල රෙන්ට් එකට තියෙද කියලා බලන්න යනවා. මොකද දන්නවද හේතුව? තව ටිකකින් ඔබට අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන්.
1: ඒ මුලින් කියපු කතාව නම් මම තරයේ ප්‍රතික්ෂේප කර සිටිනවා. එහෙම දෙයක් නැහැ. හැබැයි තමිල්නාඩුව පැත්තේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. තමිල්නාඩු ප්‍රාන්තයේ රජයේ රෝහල්වල උපදින සෑම බිලිඳෙකුටම ග්‍රෑම් එකක රන් මුදුව බැගින් තෑගි කරන්න තීරණයක් අරගෙන තියෙනවා. මේ තීරණය අරගෙන තියෙන්නේ තමිල්නාඩුවේ අලුත් මහ ඇමතිතුමා. ඔබ දන්නවා කෙනාව. තලපති විජේගේ අලුත් තීරණයක් මේක.
0: ජනප්‍රිය තීරණ තෝරන්න තලපති විජේ සැහෙන දක්ෂයි කියලා මේ කෙටි කාලෙට එයා ඔප්පු කරලා පෙන්නන. මතක දාපු ගමන්ම මත්පැන් හල් 6000ක් විතර වහගෙන ගියා. ওই පාසල් පූජනීය ස්ථාන ළඟ තියෙන. ඒ වගේ ජනතාවාදී තීන්දුව ගන්න ජනතාවගේ පැත්තේ හිටගන්න ජනතාවගේ මිනිස්සෙක් විදිහට මේ තලපති විජේ නම් කියපු දේවල් ටික කරගෙන යනවා. ওই සමහර ජනතා නායකයෝ ආවට පස්සේ හිටපු අයටත් වඩා උඩ තත්ත්වෙට ගියාට තලපති විජේ එහෙම නැහැ. එයත් තමිල්නාඩුවේ මිනිස්සු වාසනාවන්තයි.
1: දැන් මේ රන්මුදු ප්‍රදානය කිරීම සිද්ධ වෙන්නේ ලබන සැප්තැම්බර් මාසේ 15 වෙනිදා ඉඳන්. හැබැයි ජූනි මාසේ 22 වෙනිදා ඉඳන් ඉපදුණු බිලිඳුන්ට මේ රන්මුදුව ලබා ගන්න පුළුවන් වෙනවා කියලා තමයි අපිට තමිල්නාඩුව පැත්තෙන් වාර්තා වුණේ. අර නිශාන් කිව්වා වගේ තලපති විජේ ජනප්‍රිය තීන්දුව ගන්නවා. හැබැයි ඉතින් අන්තිමට ඕවා කොහෙන් කෙලවර වෙයිද කියලා අපි නම් දන්නේ නැහැ. බලමු ඉතින්. තාම පත් වුණා විතරනේ. ටික කාලයක් යනකොටනේ ඇත්ත தත්ත්වෙ පේන්න ගන්නෙ. ඒක හින්දා බලාගෙන ඉමු.
0: අපිට ඉතින් ඕවා ගැන කතා කරනවා නම් දවස් ගණන් කතා කරන්න පුළුවන් තරම් අත්දැකීම් තියෙනවා. මතකනේ වැට්ටේම අයින් කරලා වෙච්ච දේ තාම ගෙවනවා. රයිට්. එහෙනම් අපි අන් සිද්ධුවක් අහන්න.

0: වටාමතන්න නයිශ්වේරිකත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
2: දෙවන ජීවිතේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
3: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න. ලෞකික දියුණුව කරා යන්න, ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
2: මඟ හැරුණු මොහොත ගැන පසුතැවෙන්නතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
3: ඔබ ධර්මයේ දකින්නවනම් ධර්මයේ හැසිරෙනවනම් අදත් ඔබ බුදුන් දකින්න කෙනෙක්. පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ කරා යන උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
2: මේ උතුම් පොසොන් පුන් පොහෝදා උදැසන හතට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිතහන්න.
4: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සර්ටිෆිකේට් මෙගාවට්ටම් මාම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 390යි සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 150යි මිල්කා සම්පූර්ණ යොදේස ඇති කිරිපිටි ඉතිරි රුපියල් 200යි සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 120යි කාගිල්ස් ෆුඩ් සර්ටි
5: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 011 4667 222 අමතන්න
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: ඔය ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
9: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකකින් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාසපතා TV ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩියෙන් අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
10: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB in the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011 832 1000 NIBM the city university the place to be

0: නු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
7: සියත පොකට් මනි අනුග්‍රහය
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
9: වෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඔවේ මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහස්
10: මල් සුගන්ධේ දම් සුගන්ධේ

0: මේ මොරටුවෙන් ඩිෂන් කිහන්ස අමර සූරිය
1: මෙහිදු සමිදු කොසොන්ඩාක අපේ රටට වැඩම කළ මෙහින්දලා ගලන දිශගියා කතා කළ
0: උප සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
2: Weekend Seata Seata Devaina Pura.

0: ဝတဲ့
1: ဟုတ်ကဲ့ဝတဲ့
2: ඔබටත් ප්‍රශ්න ඇති මටත් ප්‍රශ්න තියෙනවා සමහර ප්‍රශ්න වලට අපිට හොයාගන්න උත්තර නැහැ දෙන්න උත්තර නැහැ දන්නේ නැහැ දන්නේ කියලා අපි නිකන් ඉන්නෙත් නැහනේ ඩග්ගල් ෆෝන් එක අතර ගත්තා chat gpt වගේ કૃතිම බුද්ධියෙන් බලගන්නලා තියෙන මෙවලමක උදව්වක් අරගෙන නොදන්න දේවල් ගැන අපි උත්තර හොයනවා සමහර ප්‍රශ්න අපි මොකද කරන්නේ අපිට plan එකක් හදලා දෙන්න ඔය වගේ හුගාක් දේවල් වලට අපි දැන් કૃතිම බුද්ධිය මත යැපෙන තැනට ඇවිල්ලා වැඩියෝ නැහැ ලියුමක් කොබ අන්තිමටම type කරේ කවද්ද කියලා හිතන්නකෝ ඒකත් ඉතින් chat gpt දාලා ගන්නවා නෝකයි තත්ති දැන් දැන් අපි අර ඉස්සර ෆිල්ම් වල දැක්කපු දේවල් ඇත්ත වෙනවා කියලා මට හිතෙනවා මෙන්න මේ සිද්ධියත් එක්ක සම්බන්ධ.
3: මේ වැඩේ බලන්න අපිට යන්නම වෙනවා ස්කොට්ලන්තේ පැත්තට. ස්කොට්ලන්තේ ඉන්නවා රොබෝ කෙනෙක්. මෙයාගේ වැඩේ තමයි මිනිස්සුත් එක්ක සාදදාන එක. ඒ කියන්නේ ඔය පාටි වලට තමයි මේ රොබෝ ගොඩක් කැමති. එයා මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා පාටි වල සින්දු කියනවා. එයා මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා පාටි වල එන්ජොයි කරනවා. අපිට ස්කොට්ලන්තේ ගියොත් බලා ගන්න පුළුවන්. මෙයා මිනිස්සුත් එක්ක dance කරනවා. ඒ වගේම ඒගොල්ලන් එක්ක ඔය පාටි වල විනෝද වෙන අවස්ථාවල පොඩි විනෝදයක් සපයන්නත් මේ රොබෝ එකතු වෙලා ඉන්නවා. විශේෂම කාරණේ තමයි මේ රොබෝට ඇඳුම් අඳලා තියෙනවා. ෂර්ට් එකක් ඒ වගේම පොඩි කලිසමක් මේ වගේ දෙයක් එක්ක තමයි එයා මේ පාටි වලට සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ ස්කොට්ලන්තේ ජනතාවත් මේක විනෝදාත්මක දෙයක් විදිහට පිළි අරගෙන තියෙන බව තමයි අපිට නම් දැක ගන්න ලැබුණේ. ඒ විතරක් නෙමෙයි මේ රොබෝ මේ පාටි වලට එන අයත් එක්ක එකට ඉඳලා ෆොටෝස් ගන්න පවා එකතු වෙලා තියෙනවා. හිතන්නකෝ තාක්ෂණය කොච්චර දියුණුද කියලා නේද? ඉස්සර නම් ගමේ යාළුවෝ කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා නැත්තම් නෑදෑයෝ කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා එහෙමනේ අපි පාටි දැම්මේ. දැන් මිනිස්සු පාටි දාන්නේ රොබෝලත් එක්ක.

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
2: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යාකරමින්
3: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියද ධම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
2: උතුම් පොසොන් පොහෝ දින උදෑසන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
6: ඔබ මේක ප්ලේන් එක කියලා සැප ගන්න. මේව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
7: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්ීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහා මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශන.
11: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. 17 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ඇනෙනවා. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11 200 7000 කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
12: ඔයා දන්නවද නිශාන්, හැම ලව් ස්ටෝරි එකකම තියෙනවා ඇත්ත කතාවක්.
13: විශ්මි, සමහරු ආදරේ කියලා කියන්නේ නැහැ. ඒත් ආදරේ කරනවා. සමහරු ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරලා නැහැ.

0: සිට ප්‍රහස්පතින්දා දක්වා රෑටට සිතහන්න.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න. මේ කඩුවෙල මිනුදිලි නාරා.
2: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
1: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: We can see a time.

0: පහුගිය දවසක ට්‍රම්ප් මහත්තයා ගමන් බිමන් ගියපු අහස් යාත්‍රාවට විශ්‍රාම ලැබුණා. හැබැයි ඒත් එක්කම අලුත් අහස් යාත්‍රාවක් ගැන ඔන්න කතා වෙන්න පටන් අරන්. මේක තෑග්ගක් ලැබුණේ කටාර් රාජ්‍යයෙන්. වටිනාකම ඩොලර් මිලියන 400යි. මේ සුඛෝපභෝගී යානය එයාර් ෆෝස් 1 විදිහට ට්‍රම්ප් මහත්තයා පහුගිය දවසක තමන්ගේ තාක්ෂණික උපාංග සේරම සවි කරලා කරලියට ගෙනාවා. ඇමරිකානු ජනාධිපතිවරයා යන ගුවන් යානය කොයිතරම් නම් ආරක්ෂාවතින් තහවුරු වෙන්න ඕන එකක්ද? අපි බලමු මේකට මොකද කරලා තියෙන්නේ කියලා.
1: මේ ගුවන් යානය බෝයිං 747-8 කියන වර්ගයට අයත් දැවැන්ත ගුවන් යානයක්. මේක කටාර් රාජ්‍යයේ ඇමරිකාවට පරිත්‍යාගයක් විදිහට, එහෙම නැත්නම් තෑග්ගක් විදිහට තමයි දුන්නේ. මේකේ වටිනාකම ඇමරිකා ඩොලර් මිලියන 400ක්. දැන් මේ ගුවන් යානය ඇමරිකාවේ ජනාධිපතිවරයාට යන්න පුළුවන් විදිහට අවශ්‍ය අතිනවීන ආරක්ෂණ ක්‍රමවේද යටතේ හදලා තියෙනවා. ඒ කියන්නේ නවීකරණය කරලා තියෙනවා. ඔබ දන්නවනේ ඇමරිකාව වගේ රටක ජනාධිපති කෙනෙකුට නිකම්ම නිකම් ගුවන් යානයක යන්න බෑ. මොකද ලෝකේ එයාගේ සතුරු රටවලින් තියෙන බලපෑම හරි වැඩි. ඒ වගේම තමයි නිතරම ඇහැ ගහගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔත්තු බලනවා. මේවට හරියන ගුවන් යානයක් වෙන්න බෑ මෙයා යන එක. ඉතින් ඒ කියන නවීන පහසුකම් වලින් මේ ගුවන් යානය හදලා එලි දක්වලා තියෙනවා එයාර් ෆෝස් 1 විදිහට. දැන් ඉස්සරහට ඩොනල්ඩ් ට්‍රම්ප් මේකේ තමයි ගමන් යන්න හදන්නේ. හැබැයි මේක తాවකාලික දෙයක් නේද නිශාන්? ඉස්සරහදී තව අලුත් ගුවන් යාන ඇණියක් එක් වෙන්න නියමිතයි කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ.
0: බෝයිං සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ස්ථීර ගුවන් යාන බලෑණිය 2028 අවුරුද්දේදී ඇමරිකානු ගුවන් හමුදාවට ලැබෙන්න නියමිතයි. හදන ගමන්ලු තියෙන්නේ. ඉතින් ඒ යානා ටික ආවට පස්සේ මේ තත්ත්වය අනිවාර්යයෙන් වෙනස් වෙනවා. මොකද දන්නවද, දැන් ඒ ටික එන්න පරක්කු වෙලා තියෙන හින්දා තමයි මේ කටාර් යානය తాවකාලිකව එයාර් ෆෝස් 1 යානය ලෙස පාවිච්චි කරන්න ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකානු බලධාරීන් කටයුතු කරලා තියෙනවා. ඉතින් අවුරුදු 30කට වැඩි කාලයක් පාවිච්චි කරපු පැරණි එයාර් ෆෝස් 1 යානය වෙනුවට මෙම නව යානය එක් කරලා තියෙනවා කියලා තමයි අපිට ආරංචි වුණේ. ඉතින් එළබෙන ජූලි මාසේ 4 වෙනිදා, තව ටික දවසයිනේ තියෙන්නේ, ඇමරිකානු නිදහස් දින සැමරුම එනවා. මං හිතන්නේ මේ 250 වෙනි නිදහස් දින සැමරුම සප්න ඔවුන්ගේ ගුවන් සංදර්ශනයටත් මේ ගුවන් යානයේ නායකත්වය දෙන්න ඉදිරිපත් වෙනවා කියලා ආරංචි. කතාවෙන් කතාව වෙලාවත් පහු වෙන්නයි යන්නේ. එහෙනම් ඉතින් අපිට යන්න වෙලාවත් හරි.
1: ලබන සතිය මුණ ගැහෙමු. ඔබට ජයග්‍රාහී සතියක්. මම සප්න.
0: ගිහින් එන්න. මම නිශාන්.

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අදට වඩා හෙට සුවපත් කරගන්න නම් කවදටත් වඩා හිත යහපත් කරගන්න ඕනේ.
3: අවුරුදු 100ක් වැඩකට නැති විදියට ජීවත් වෙනවට වඩා යහපත් සත්පුරුෂයෙක් විදියට එක දවසක් ජීවත් වෙනවා නම් වටිනවා කියන කාරණා බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා.
2: අනුන්ගේ අඩුපාඩු හොයන්න ගෙහින් තමන්ගේ වැඩ පාඩු කරගන්න එපා.
3: අනුන් ගැන හොයනක නතර කරන්න. අනුන් කරන කියන දේවල් පිළිබඳව විවේචනය කරන්න හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මෙන්න මේ සමාජය අපි හිතනවට වැඩිය යහපත් වෙනවා.
2: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
4: සියත බණමඩුව.
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
5: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
6: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112 123 123.
7: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
8: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම Cargill's Food City එන්න. Cargill's Food
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
10: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
11: ඔයා ඔයා මොනවද දන්නේ ෆුට්බෝල් ගැන දන්නවද?
12: ෆුට්බෝල් ගහන්නේ කකුලේ. හරිනේ. ඒකට බෝලයක් ඕනේ.
11: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
12: මම දන්නවා මෙසී යන.
11: මෙසී ගැන දන්නවා. අර ලෝකේ හැම ටීම් එකෙන් මෙසී තමයි ගහන්නේ.
12: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ වුනේ බ්‍රිතාන්‍යේ.
11: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
14: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
15: SLT Mobitel Pure TV නිල විකාශක.
16: මෙන්න මෙහෙමයි අපේ පොට්ටෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඉුවේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නිතම් විහාසය.

0: වන්දනා.
1: මේ මොරටුවෙන් ඩිෂෙන් කිහංස අමර සූරිය.
2: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ රටට වැඩම කළ. මිහිඳලා ගල උඩ ශගියා කතා කළ.
1: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
4: දැන් වෙලාව හවස 5යි.

0: क्या था टॉप स्टोरी।
1: ඩෙංගු මතුරු ගණත්වයේ ඉහළට ඩෙංගු මතුරු ගණත්වය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ ඩෙංගු වෛරස කාණ්ඩ දෙකක් මෙරට තුල පැතිර යන බවයි.
2: මේ දත්ත තවදුරටත් වැඩි වෙන්න පුළුවන් මේ දින කීපය තුළ. මේ ඩෙංගු රෝගය අප පරිසරයෙන් අඩු වෙලා නැහැ. තාමත් මදුරු ගණත්ත වැඩි, මදුරුවන් පරිසරයේ ඉන්නවා. දිගු සතියන්තයේ පොසොන් පොහොය ආරම්භය තියෙන සතියන්තයේ මහජනතාව ගොඩක් ඇවිදින්න යන්න තියෙනවා. ඊළඟට පන්සල් වලට ගැවසෙනවා, ඒ වගේ දන්සල් වල ගැවසෙනවා. ඉතින් මේ නිසා මේ රෝගය තවදුරටත් පැතිරීම වැඩි වෙන්න පුළුවන් අපේ ක්‍රියාකලාපයන් නිසා. විශේෂයෙන්ම මේ දිගු සතියන්තයේ අපි මහජනතාවගෙන් ඉල්ලනවා තමන්ගේ නිවස පිරිසිදු කර තබා ගන්න, තමන්ගේ ආගමික ස්ථානය පිරිසිදු කර ගන්න. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛරස් බලන අංශයෙන් සහ MRI එකේ ඒ වලින් කියන්නේ 2 සහ 3 කියන වෛරස් කාණ්ඩ දෙකම තාමත් අප පරිසරයේ තියෙනවා කියන එක.
1: දැන් විදෙස් පොතක්. වෙනිසියුලාවට ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විදේශිකයන් 40 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් 28 දෙනෙකු පෘතුගාල ජාතිකයන්, චීන ජාතිකයන් 7 දෙනෙකුද මිය ගියා, ස්පාඤ්ඤ ජාතිකයන් 5 දෙනෙකුද මියගිය පිරිස අතරට අයත්. භූකම්පනයේ මියගිය සංඛ්‍යාව මේ වන විට 920ක් දක්වා ඉහළ ගියා.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සඳහා නිවාස පරිශ්‍ර සහ ආයතන පරීක්ෂා කිරීම වැඩසටහන නිරත වුණා. අපිට දිගින් දිගටම අනාවරණය වෙන්නේ රටේ මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වය පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක.
3: රෝහල් යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා. නමුත් තාම අපේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය දැනට ඒ කළමනාක් කරගෙන යනවා. නමුත් දිගට රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක හටාවැටීමක් වෙන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
4: 20 upgrade 20 upgrade
5: alu song ekakda
4: na then singer king asus hp dell acer msi laptops ganna monthly installment ekak 20000 vitarai so 20 and upgrade
5: upgrade wenna laptops ganna singer ekata adama enna
6: cdp stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata wedi visara sadaha 0.117388 amatanna naya shreenikata kirima bbb lk outlook stable fitch ratings lanka limited sri lanka maha bankwe avasaralat balapatra labi mudal
7: දෙවන ජීවිතයේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
8: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න, ලෞකික දියුණුව කරා යන්න, ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
7: මඟ හැරුණු මොහොත ගැන පසුතැවෙන්නේතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
8: ඔබ ධර්මයේ දකින්නවනම්, ධර්මයේ හැසිරෙනවනම් අදත් ඔබ බුදුන් දකින්න කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
7: මේ උතුම් පොසොන් පුන් පොහෝදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
9: Shop and win within rupiyal million 5ක් වටිනා BAW electric motor එකක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටික් ලංකා ටයිල්ස්.
11: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
12: දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
11: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
13: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
14: ගන්නවා ලයිසන් එක.
15: දැන් හරිනේ අමාරු.
12: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
11: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
12: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු 5ට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
16: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, the place to be.
17: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200. Fitch rating A- LKA outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
14: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
13: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
18: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය
20: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB-

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා

0: LCDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
1: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7192 0.7177
3: Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0.112 200.
4: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
5: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නැහැ.
4: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
6: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
7: දෙකක් දාගෙන ඉන්නද?
8: ඇයි කන් දෙක පුරවල කන්නද?
7: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
8: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
9: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
7: නෑනේ අරේ වා
2: සින්දු සියත.
9: ගියක් සැපයි දවලේ.
7: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
2: අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු තුලි සිල්ලාරේ අංචාප්තාරේ
2: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
10: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම ඇහෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා එව්වේ. මේ කොළඹ විදුර විද්‍යාලේ ඔදිල් විදස්සින් බෝකාවත්ත.
11: තිලුමින සෑයේ වදි සම්යතෞතිතා භවනේ තම අමතගෙන තුන් නිවන් පතා වදිනේ.
10: මිෂනේ ලීලා කීෂා
11: මෙත්ම

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අදට වඩා හෙට සුවපත් කරගන්න නම් කවදටත් වඩා හිත යහපත් කරගන්න ඕනේ.
3: අවුරුදු 100ක් වැඩකට නැති විදියට ජීවත් වෙනවට වඩා යහපත් සත්පුරුෂයෙක් විදියට එක දවසක් ජීවත් වෙනවා නම් වටිනව කියන කාරණා බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා.
2: අනුන්ගේ අඩුපාඩු හොයන්න ගිහින් තමන්ගේ වැඩ පාඩු කරගන්න එපා.
3: අනුන් ගැන හොයනක නතර කරන්න. අනුන් කරන කියන දේවල් පිළිබඳව විවේචනය කරන්න හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මෙන්න මේ සමාජය අපි හිතනවට වැඩිය යහපත් වෙනවා.
2: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න. හෙට උදැස්සන 7ට සිය තහන්න.
4: සියත බනමඩුව.
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
5: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
7: ඒ අනුර තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
9: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
10: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම Cargill's Food City එන්න.
11: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
2: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ මහරගමින් විනුදිනි වින්හාරා
12: අඹ සේවනේ මිහිදු සමින් බණක් දෙසරවා සාදු සාදු සාදු ක්‍රියා එබන ඇසෙනවා.
2: මේ එක වසරින් ගෙන ගන්න ගම්පහෙන් නිසති කුසල්ලා.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාට් සලේ හෘද රෝග ඒකකයට නඩු 900ක මත්ද්‍රව්‍ය විනාශ කෙරේ රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ පදනම මත සහල් වෙනිසියුලාවට සහන සේවකයන් 2000ක්
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයෙන් සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වයේ පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක.
3: රෝහල් යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා. නමුත් තාම අපේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය දැනට ඒ කරමනක් කරගෙන යනවා. නමුත් දිගට රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක හටාවැටීමක් වෙන්න පුළුවන්.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777.
8: Aluminium මනේ
9: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
10: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් Alumex. Aluminium ඕන තරම්, Alumex නම් ඉස්තරම්.
11: සුබ දවස. අලුත් වෙලා,
12: පහසු වෙලා, තැකි වැඩි වෙලා, අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
11: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
13: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
15: දෙවන ජීවිතයේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
16: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න, ලෞකික දියුණුව කරා යන්නත්, ලෝකෝත්තර දියුණුව කරා යන්නත් දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
15: මගහැරුණු මොහොත ගැන පසුතැවෙන්නතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
16: ඔබ ධර්මයේ දකින්නවනම්, ධර්මයේ හැසිරෙනවනම් අදත් ඔබ බුදුන් දකින්න කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
15: මේ උතුම් පොසොන් පුන් පොහෝදා උදැස්සන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියතහන්න.
5: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්, සෙල්ෆ් ස්ටාර්ට්නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2007000ට කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
17: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-8320000. NIBM The City University, the place to be.
18: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
17: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 7 8 WhatsApp කරන්න.
15: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ. මේ රත්නපුර කුමාර විද්‍යාලේ නෙතුම් විහස් අමරතුංග.
19: මෙත් මල් පිවි දේවා සිතුල මෙත් මල් පිවි දේවා.
15: මේ මාතලේ ජාත්‍යන්තර පාසලේ කුල සනුල.
19: මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුලංගලි පාවලා සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා.
15: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
20: වීකෙන්ඩ් සියත
21: දිවයින පුරා

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු රෝගීන් 50,000 ඉක්මවයි. පැතිරීම තවදුරටත්. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ්. සලේ හෘද රෝග ඒකකයට නඩු 900ක මත්ද්‍රව්‍ය විනාශ කෙරේ. ඇමරිකාව සහ ඉරානය අතර යලි ගැටුම්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු මදුරු ඝනත්වය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ ඩෙංගු වෛරස කාණ්ඩ දෙකක් මෙරට තුල පැතිර යන බවයි.
3: මේ දත්ත තවදුරටත් වැඩි වෙන්න පුළුවන් මේ දින කීපය තුළ. මේ ඩෙංගු රෝගය අප පරිසරයෙන් අඩු වෙලා නැහැ. තාමත් මදුරු ඝනත්ව වැඩි, මදුරුවන් පරිසරයේ ඉන්නවා. දිගු සතියන්තයේ පොසොන් පොහොය ආරම්භයා තියෙන සතියන්තයේ මහජනතාව ගොඩක් ඇවිදින්න යන්න තියෙනවා. ඊළඟට පන්සල් වලට ගැවසෙනවා, ඒ වගේ දන්සල් වල ගැවසෙනවා. ඉතින් මේ නිසා මේ රෝගය තවදුරටත් පැතිරීම වැඩි වෙන්න පුළුවන් අපේ ක්‍රියාකලාපයන් නිසා. විශේෂයෙන්ම මේ දිගු සතියන්තයේ අපි මහජනතාවගෙන් ඉල්ලනවා තමන්ගේ නිවස පිරිසිදු කර තබා ගන්න, තමන්ගේ ආගමික ස්ථානය පිරිසිදු කර ගන්න. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛරස් බලනාංශයෙන් සහ MRI එකේ ඒ වලින් කියන්නේ 2 සහ 3 කියන වෛරස් කාණ්ඩ දෙකම තාමත් අප පරිසරයේ තියෙනවා කියන එක.
1: මේ වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,459ක්. ඩෙංගු වැළඳුණු පුද්ගලයන් 30 දෙනෙකු මිය ගියා. වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. දකුණු සහ සවරගමුව පළාත් තුළින්ද වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. නව ඩෙංගු මදුරු විශේෂය දහවල් කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදී ඕනෑම අවස්ථාවක දෂ්ට කිරීමේ හැකියාව පවතින බව කැලණිය වෛද්‍ය පීඨයේ පරපෝෂ්‍යවේදය පිළිබඳ මහාචාර්ය නයන ගුණතිලක පවසනවා. සිදුකරන ලද නව පරීක්ෂණ අනුව මේ බව අනාවරණ වූ බවයි ඔහු පැවසුවේ.
4: පරීක්ෂණ වලට අනුව ඩෙංගු මදුරුවාගේ අනුවර්තන කිහිපයක් අපි දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම දෂ්ට කරන කාල සීමාවේ වෙනස් වීමක් ඇති වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කතා කරොත් එහෙම උදෑසන සහ සවස් කාලයේ දර්ශනයට හැඩ ගැසලා තියෙන මේ මදුරු විශේෂ ETCGIT යන ETC අල්පිටස් කියන මදුරු විශේෂයන් දෙක දැන් අවස් කාලයේ සාමාන්‍යයෙන් අපි රාත්‍රී කාලයේ 7:00 අතර ප්‍රමාණ ඒ කාල සීමාව තුළදී දෂ්ට කිරීමේ හැකියාවක් වර්ධනය වෙලා තියෙනවා. ඒක ඔවුන් දක්වන ලද අනුවර්තනයක්.
1: ඩෙංගු මතුරුවන් මර්ධනය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ සඳහන් කළා.
5: මේ බණ අන විනනේ, අපි බණ කිව්වනේ, බණ ආපු පිරිසක් හිටියා, අන කළානේ, අන කළාම ආපු පිරිසක් හිටියා. ඉතින් වින කියන්නේ සමා වෙන්න ඕනේ. හැබැයි ඉතින් 100ට එක්කෙනෙක් දෙන්නේ කොහෙත් ඉන්නෝනේ, හදන්න අමාරුයිනේ. ඉතින් අවශ්‍ය බෙහෙත් එක දීලා අපි ඒගොල්ලෝ දැන් හදාගෙන යනවා. ඉතින් අපිට කරගන්න පුළුවන් වෙයි.
1: මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ මාලිගා කඳ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලා යාම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීමේ චෝදනාව මත අදාළ නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක්. ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදී පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ. සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස සේවය කළ කාලය තුළ මෙම අපරාධය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණ වුණා. රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබා දීමට යෝජනා වී ඇති බව වෙළඳ මාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක්වෙමින්.
6: මේ මොන තත්ත්වයක් අපේ රටේ ගෝවියෝ වගා කරලා තියෙන්නේ. ඒ නිසා බත් ටික නැති වෙන්නේ නැහැ. ඒක සුව. මාස 3කට වැඩිපුර වීඇස්ඇන් අපේ රටේ තියෙනවා නාඩු සහ රතු නාඩු. හැබැයි කීරි සම්බයි සම්බයි කන ටිකක් ඉන්නවනේ සීගිරි පාලක් රාජ්‍ය සේවකයන් දැන් වැඩිපුර කන කීරි සම්බෝධන. පඩිය වැඩිවෙනවා නේද? ඇත්ත කියන්න බෑ නේද? බාස්මති පුළුවන් නම් බාස්මති කන. ඒක හොඳයි. ඔන්න සම්පත් මහත්තයා රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20ක් දෙන්න හදන්න අපි. යෝජනාන්තර කෘෂිකර්ම මහත්තයන්සේ රාජ්‍ය සේවකයන් ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා 10 පැකට් දෙකක් ඇකුළු සහ නාඩු ගෙවීමේ ක්‍රමයක. ඒක හොඳයි නේද? බෞද්ධයලා ගන්න දෙනවා සතසේ කීර සම්මුදාය කියලා ගන්න ඕන. දැන් මේකට දායක වෙන්න බෑ හැමෝම ගොවියගේ බත් ටික කන්න බෑ හැමෝම නේද?
1: මේ අතර ආණ්ඩුව විපක්ෂයට පමණක් නීතිය ක්‍රියාත්මක කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
7: ආණ්ඩුව අද නීතිය ක්‍රියාත්මක කරන්නේ විපක්ෂයට විතරයි. ආණ්ඩුවට නීතිය නැහැ. දැන් කඩුවෙල ප්‍රදේශයේ නිලනෝන මහේස්ත්‍රාත්වරයෙක් විදියට ඇඳුම් ඇඳගත්ත කඩුවෙල නගරාධිපතිවරයා. ඒ හැසිරුණු විදිය නීතිඥ නිලධාරිනියකට කරපු අපහාස, ඇයට කරපු අඩත්තේට, ඒවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඇඹිලි පිටියේ ගංජා ඇල්ලපු පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත්තා. රක්ෂිත බන්ධනාගාරගත කරා. ඒ ගංජා වවපු මන්ත්‍රීවරයා නිදැල්ලේ ඉන්නවා. මේක තමයි ආණ්ඩුවේ නීතිය.
1: විරෝධතා මගින් ජාතික ජනබල වේගය නිහඬ කළ නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර කියා සිටියේ.
8: සිදුවීමින් තියෙන්නේ දේශපාලන පාපකර්මවල යෙදුණු චරිත කලබලයට පත් වෙලා වෙන විරෝධයක් ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට ගොඩනගන. තමන් කරපු වරද පිළිබඳවම හොඳටම දන්නේ හෘද සාක්ෂි. එතකොට ඒගොල්ලොන්ගේ හෘද සාක්ෂිය දන්නවා. තමන් බරපතල වරදක් කරලා තියෙන බව ඒගොල්ලෝ දන්නවා. ඒ නිසාම තමයි ඒගොල්ලෝ මේ වෙන උද්ඝෝෂණයක් වෙන කෑ ගැසීම් හරහා උන් විශ්වාස කරමින් ඉන්නවා ආණ්ඩුවට විරෝධයක් සමාජ තුළ ගොඩනගන්න. ඒ සද්දවලට ජාතික ජනබල වේගයේ අපි නිහඬ කරන්න අමාරුයි.
1: යම් තෝරා ගැනීම් අනුව නීතිය ක්‍රියාත්මක වන අවස්ථා පවතින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ.
9: යම් තෝරා ගැනීම් තියෙනවා. යම් තෝරා ගැනීම් අනුව නීතිය ක්‍රියාත්මක වෙන දැනුත් තියෙනවා. හැමදාම වෙලා තියෙනවා. ඒවා හරි කියලා අපි කියනවා නෙවෙයි. නමුත් හරි තැන්වල අපි හරි කියන්න ඕන. නීතිය ක්‍රියාත්මක කිරීමේදී අපරාධකාරීන්ට විරුද්ධව, ඒ වගේම මේ රටේ නොයෙකුත් විදිහේ මංකොල්ලකාරීන්ට විරුද්ධව ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නට කිසිසේත් මැලි වෙලා නැහැ.
1: හරක්කටාගෙන් අල්ලස් ලබාගත් බව පැවසෙන සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුවන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
10: කාලයක් තිස්සේ පරීක්ෂණ සිදු කළ අපරාපක්ෂ දෙපාර්තමේන්තුවෙන් තමයි මේ රකිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ කියන පුද්ගලයන් තුන්දෙනා අත්අඩංගුවට රැගෙන තිබෙන්නේ. ඔබ දැන් කවුරුත් දන්න හැටියට පාතාලයට සම්බන්ධ කෙනෙකුට දඬුවම් අවම කිරීම සහ ඔහුට සුවපහසු තැනක් ඔහුව රැඳවා තැබීම සඳහා වෙන කරුණු කාරණාවලට සාකච්ඡා කෙරලා තිබෙන බව තමයි අර හඬපටවලින් පේන්නේ. ලක්ෂ 5000ක අල්ලසක් ඉල්ලා තිබෙන බව පේනවා. ලක්ෂ 1200ක් ගත්ත බව කියවෙනවා. තවත් මං හිතන්නේ අපරාපක්ෂ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරගෙන යනවා. අධිකරණ කරු වාර්තා කරයි. තවත් මේකට සම්බන්ධ පුද්ගලයෝ ඉන්නවා නම් ඒ අධිකරණ හමුවට පමනවාවි. ඉතින් කාටවත් ඉතින් ඒවා CID චෝදනා කරන දෙයක් නෑ. CID කරුණු මත තමයි අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කළ තිබෙන්නේ. විජිත රාජපක්ෂ ජනාධිපතිත්වයෙන් හැටියට තමන්ගේ පුතා වෙනුවෙන් කරු දක්වන්න පුළුවන් නේද? ඉතින් ඔබට නීති සහායක් ඒ පැත්තෙන් ඉම වෙනවා. එතකොට අධිකරණ තීන්දු කරයි. මොකද කරන්න ඕනේ?
1: නඩු කටයුතු අවසන් වූ මද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද සිදු කෙරුණා. ඒ පුත්තලම ලැක්ටොවත්ත දහන උඳුනේදී මද්‍රව්‍ය විනාශ කිරීම සිදු වූයේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා ඉදිරියේ. අයිස් මද්‍රව්‍ය කිලෝ 13 ග්‍රෑම් 22ක්, කොකේන් කිලෝ 2 ග්‍රෑම් 30ක්, කුෂ් කිලෝ 39 ග්‍රෑම් 710ක් විනාශ කළ මද්‍රව්‍ය අතරට අයත් හෙරොයින් ග්‍රෑම් 156ක්, ගංජා සහ හෂීෂ් කිලෝ 4 ග්‍රෑම් 136ක්, මැන්ඩි කිලෝ 1 ග්‍රෑම් 200ක් හා මත්පෙති 26262ක්ද විනාශ කළා. මෙම මද්‍රව්‍ය නඩු 900කට අයත් බවයි පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහකාර අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජයන්ත දහනක සඳහන් කළේ.
11: ලංකාවේම අධිකරණවල විභාග අවසන් වෙච්ච නඩුවල නඩු 900කට ආසන්න නඩු භාණ්ඩවල මද්‍රව්‍ය විනාශ කිරීමක් කරනවා. ඒ වගේම මීගමුව අධිකරණයේ නඩු 60ක නඩු භාණ්ඩ විනාශ කරනවා. ඒ වගේම එම නඩු භාණ්ඩවල බර ප්‍රමාණය කිලෝ 62යි ග්‍රෑම් 200ක් විතර වෙනවා අද දින විනාශ කරන මේ මීගමුව අධිකරණයේ. ඒ වගේම මෙතැන් පිටමින් අඩංගු මත්පෙති 26000ක පමණ ප්‍රමාණයක් අද දින විනාශ කරනවා.
1: පොලිස්පතිට කියන්න සේවාව ප්‍රතිව්‍යුහගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
12: ටෙල් IGP එහෙමනතං පොලිස්පතිට කියන්න කියන සේවාව 2026 වසරේදී ඉතාමත්ම සැලසුම් සහගත මහජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමේ තියෙන ප්‍රමුඛතාවය ඉතාම හොඳින් හඳුනාගෙන මෙම සේවාව ප්‍රතිව්‍යුහගත කරලා තියෙනවා. ඒ වගේම මෙම ව්‍යාපෘතිය විශේෂයෙන් ඔබ දන්නා පැය 24 පුරාම විවෘතයි. මෙහි ප්‍රධාන කාර්යාලය පොලිස් මූලස්ථානයේ කොළඹ 2 පිහිටලා තියෙනවා. ඉතින් මාර්ගගත ක්‍රමවේදයන් හරහා මේ රටේ සිටින ඕනෑම පුරවැසියෙකුට, ඒ වගේම විදේශයක සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හෝ විදේශ රටක සිටින විදේශිකයෙකුට වුණත් ශ්‍රී ලංකාවේ යම් පොලිසියක් කරහා හෝ කොට්ටාශයක් කරහා යම් කිසි සේවාවක් ලබා ගන්නට හැකියාව මෙම ටෙල් IGP කියන ව්‍යාපෘතියෙන් මේ වන විට අපි ප්‍රතිව්‍යුහගත කරලා තියෙනවා.
1: රැඳවුම් බහරේ පසුවන හිටපු බුද්ධිංශ ප්‍රධානී සුරේ සලේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට යොමු කර තිබෙනවා. ඒ පරීක්ෂණ සඳහායි. රැඳවුම් බහරේ පසුවන සුරේ සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේ රෝගී තත්වයක් හේතුවෙන්. ඔහු හෘද රෝග ඒකකයට යොමු කර ඇත්තේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුරදී. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබුණා. සුරේෂ් සලේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඔහුගේ බිරිඳ ඉල්ලීමක් කර සිටිනවා. ඇය මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
13: සුරේෂ්ට උදේ පපුව රිදෙන අරගෙන අරන් ගිහලා තිබ්බා කාඩියොලොජි යුනිට් එකට. එතකොට දැන් ඒගොල්ලෝ පරීක්ෂණ පවත්වලා තියෙනවා. පරීක්ෂණ පවත්වලා හොයාගෙන තියෙන්නේ කන්ඩිෂන් එකක් තියෙනවා. ඒ හින්දාව හයි රිස්ක් කැටගරි එකට දාලා තියෙනවා. මොකද ගොඩක් ලාට පපුව අමාරුවක් එන්න පුළුවන් කියලා. ඉතින් ඒකට ඒ සම්බන්ධව දැන් ඩොක්ටර්ස්ලා පියවර ගන්නවා. ඉතින් ওই මිනිස්ටර් මොනවාක්වත් මෙයාගේ ඇත්ත තත්ත්වය දන්නේ මෙතන ඇතුළේ ඉන්න ඩොක්ටර්ස්ලා. ඉතින් එහෙම මේ හොඳ තත්ත්වයක ඉන්නේ නැහැ සුරේෂ්. ඉතින් අපි කන්නේ පරීක්ෂණය කරන්න ඔක්කොම කරන්න. නමුත් සුරේෂ්ව අපිට රිමාන්ඩ් එකට දාලා දෙන්න කියන එක. එයා මේ ෆාස්ටිං කරන්න ඉතේ හින්දානේ. ඉතින් ඇත්තටම එදා ලෝයාවම බදාදා සුරේෂ් ලිඛිතව යාගේ හෑන්ඩ් රයිටින් වලින්ම ලියලා දානලා තිබුණා. යාට මොනවා හරි වුණොත් වග කියන්න ඕන. ජනාධිපතිතුමායි රවි ශානි තව කීප දෙනෙක් ගෙනා.
1: මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු වූ මාරකරීය අනතුරු වලින් පුද්ගලයන් 1357 දෙනෙකු මියගොස් තිබෙනවා. සිදු ඇති මාරකරීය අනතුරු සංඛ්‍යාව 1292. බරපතල තුවාල සිදු වූ අනතුරු සංඛ්‍යාව 2512ක්. සුළු අනතුරු 5059ක් සිදු ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දියතලාව බස් රථ අනතුරෙන් තුවාල ලැබූ අයකු බදුල්ල රෝහල වෙත මාරු කරයවා තිබෙනවා. දියතලාව මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය WKLM වීරසේකර සඳහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ 42 රෝහලට ඇතුළත් කළ බවයි. ඔවුන්ගෙන් 8 සුළු තුවාල ලබා ඇතැයිද සෙසු පිරිසගේ තත්වය සාමාන්‍ය බවද වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළා. කොළඹ සිට බදුල්ල බලා ගමන් කළ ලංගම බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානයේ ආසන්නයේදී අනතුරට ලක් වූයේ අද අලුයම 1:10 පමණයි. බස් රථය අඩි 20ක් පමණ පහලින් පිහිටි දුම්රිය මාර්ගයට පෙරළී යාමෙන් අනතුර සිදු වුණා. බස් රථයේ තිරිංග දෝෂයක් අනතුරට හේතුව බවට දැනට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර කිලෝමීටර 31 ප්‍රදේශයේදී වාහන පහක් එකිනෙක ගැටි ඊපස්වරුවේ අනතුරක් සිදු වුණා. මාතර දෙසට ගමන් කරමින් තිබූ බස් රථ 2ක් සහ මෝටර රථ 3ක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. අමරිකාව සහ ඉරානය එකිනෙකාට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ හෝමෝ සමුද්‍ර සන්ධියේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුවයි. ඉරානය සටන් විරාමය අඥාන ලෙස උල්ලංඝනය කළ බවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළා. අමෙරිකා හමුදාව පහර දී ඇත්තේ ඉරානයේ මිසයිල් සහ ඩ්‍රෝන යානා ගබඩා පහසුකම් වෙතයි. වෙරළබඩ පිහිටි රේඩාර් මධ්‍යස්ථානයකටද පහර දුන් බවයි අමෙරිකාව සඳහන් කළේ. හෝමෝ සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට අනවසර ක්‍රමවේදයක් භාවිත කළහිම හේතුවෙන් නෞකාවට පහර දුන් බවයි ඉරානය සඳහන් කළේ. එරට පැවසුවේ අමෙරිකා හමුදාවලට සම්බන්ධ ඉලක්කවලට පහර දුන් බවයි. සටන් විරාම ගිවිසුම අමෙරිකාව කඩ කළ බවට ඉරානය චෝදනා කළා. බහරේන විදේශ මාත්‍යංශය සඳහන් කළේ ඉරාන ඩ්‍රෝන යානා කිහිපයකින් ප්‍රහාර එල්ල වූ බවයි. එම ක්‍රියාව සිය රටේ ස්වෛරී භාවයේ උල්ලංඝනය කිරීමක් බවට බහරේජින චෝදනා කළා. මෙ අතර හෝමු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් හඳුනා නොගත් යමක ගැටි ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය පවසනවා. මේ බව දැනුම් දී ඇත්තේ එම නෞකාවේ කපිතාන් විසින්. නෞකාවට ඉන් හානි සිදුව ඇති අතර කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සිටින බවයි බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි. වෙනිසියුලාවට ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විදේශිකයන් 40 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් 28 දෙනෙකු ප්‍රතුගාල ජාතිකයන්, චීන ජාතිකයන් 7 දෙනෙකුද මියගිය, ස්පාඤ්ඤ ජාතිකයන් 5 දෙනෙකුද මියගිය පිරිස අතරට අයත්. එම භූකම්පනවලින් මියගිය සංඛ්‍යාව මේ වන විට 920ක් දක්වා ඉහළ ගියා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 3360ක්. පසුගිය 24 වනදා සිදු වූ එම භූකම්පන තත්වය 1900 වසරින් පසු වෙනිසියුලාවට බලපෑ ප්‍රබලතම භූකම්පනය ලෙසද සැලකෙනවා. එරටට ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් පසු අද තවත් භූකම්පනයක් සිදු වුණා. උතුරු වෙරළ තීරය ආශ්‍රිතව සිදු වූ එම කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ට මාපකයේ ඒකක 4.9ක් ලෙසයි. වෙනිසියුලාවේ කරාකස් අගනුවර ප්‍රබල භූකම්පන දෙකක් හටගැනුනේ පසුගිය 24 වනදා රාත්‍රියේ. එරට සහන කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය යොදවා ඇති කණ්ඩායම් සංඛ්‍යාව 39ක්. එම කණ්ඩායම් සතුව ගලවා ගැනීමේ විශේෂ පුහුණුව ලැබූ සුනකයන් 111 දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජාත්‍යන්තර සහන සේවකයන් 2000ක් වෙනිසියුලාවේ සහන මෙහෙයුම්වල නිරතව සිටිනවා. යලි සිරස්තල. ඩෙංගු රෝගීන් 50,000 ඉක්මවයි, පැතිරීම තවදුරටත්. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ්. සනේ හෘද රෝග ඒකකයට නඩු 900ක මද්‍රව්‍ය විනාශ කිරීම. අමරිකාව සහ ඉරානය අතර යලි ගැටුම්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුභරාත්‍රියක්.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: අපි කවුරුත් දන්න talented musician කෙනෙක් තමයි තීක්ෂණ අනුරාධ.
2: ඔන්න එයා කාලෙකට පස්සේ ඩුවට් එකක් කරලා තියෙනවා.
3: ඒහි නැහැට කරපු මදු දිවිය රස මවපු දඟ කාරියෝගමයි
1: වැඩි විස්තර අපි එයාගෙන් ඇහුවා.
4: මම ගොඩ කාලෙකින් ඩුවට් එකක් කරලා තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම නිව්සීලන්ත වල ඉන්න ඩෙවිනි ෆර්නැන්ඩෝ කියලා අලුතෙන් මේ ෆීල්ඩ් එකට එන්න ආසාවෙන් ඉන්න දක්ෂ ගායන ශිල්පියෙක්. එයා මුලින්ම මගේ ගාවට ආවේ කවර් සොංග්ස් වගේක් කරන්න. ඊට පස්සේ එයාම ආයේ යෝජනාවක් කළා, අයියා අපි ඩුවට් එකක් කරමුද කියලා.
2: කවුද සෝන් එකේ මියුසික් ලිරික්ස් එහෙම කළේ?
4: ඩුවට් එකකට හරියන ලස්සන වචන ටිකක් මට හම්බෙලා තිබ්බේ ඒත් මෙල්බර්න් ඉන්න විමුක්ති කියලා මල්ලිකෙනෙක්ගේ. ඒකට මෙලඩියකුත් කොහොමත් නිකන් දාලා පොඩ්ඩක් ට්‍රැක් එකක් හදාගෙන හිටියේ. පස්සෙදී මම ඒක පෙන්නවා මේ ඩෙවිනි මෙහෙම සෝන්ග් එකක් තියෙනවා, ඕනනම් අපිට මේක මේ කරන්න පුළුවන් කියලා. කිව්වට පස්සේ ඉතින් එයත් ඒකට කැමති වුණා.
1: අපි දැක්කා වැඩ ගොඩක් එක්ක බිසි වෙලා ඉන්නවා.
4: මගේ ගීතවලට අමතරව මේ දවස්වල වෙන වෙන අයට ගීත ගොඩක් ඉගෙනනවා. අමතරව මගේත් දැන් මේ වෙද්දි ගීත තුනක් ඔන්න ඉවර වෙලා තියෙන. දැන් ඒවා එකින් එක හැබැයි වැඩි කල් ගන්නෙ නැහැ මාව. මේ මම හිතුවා ඒක ළඟම මේ සින්දු ටික රිලීස් කරන්න ඕන කියලා.
3: Talk
0: of the town.
5: සහයයි විනාඩි 52යි.

0: මොනවද නිශාන්? හැම ලව් ස්ටෝරි එකකම තියෙනවා ඇත්ත කතාවක්.
1: විශ්මි සමහරු ආදරේ කියලා කියන්නේ නැහැ. ඒත් ආදරේ කරනවා. සමහරු ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරලා නැහැ.

0: සිට ප්‍රහස්පතින්දා දක්වා රෑටට සිතහන්න.
1: අදට වඩා හෙට සුවපත් කරගන්න නම් කවදටත් වඩා හිත යහපත් කරගන්න ඕනේ.
2: අවුරුදු 100ක් වැඩකට නැති විදියට ජීවත් වෙනවට වඩා යහපත් සත්පුරුෂයෙක් විදියට එක දවසක් ජීවත් වෙනවා නම් වටිනව කියන කාරණා බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා.
1: අනුන්ගේ අඩුපාඩු හොයන්න ගෙහින් තමන්ගේ වැඩ පාඩු කරගන්න එපා.
2: අනුන් ගැන හොයනක නතර කරන්න, අනුන් කරන කියන දේවල් පිළිබඳව විවේචනය කරන්න හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මෙන්න මේ සමාජය අපි හිතනට වැඩිය යහපත් වෙනවා.
1: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියතහන්න.
3: සියත බණවඩුව.
1: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
4: විශ්වසනික විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
1: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රචරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යා කරමින්
3: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියත ධම්රසධාර පෝදා වැඩසටහන් මාලාව
1: උතුම් පොසොන් පොහෝ දින උදැසන 6 සිට සජීවව සියත ටීවී තුලින්
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටික ලංකා ටයිල්ස්.
6: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
7: ඔයා මොනවද දන්නේ? ෆුට්බෝල් ගැන දන්නවද?
8: ෆුට්බෝල් ගහන්නේ කකුලේ. හරිනේ. ඒකට බෝලයක් ඕනේ.
7: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
8: මම දන්නවා මෙසි ගැන.
7: මෙසි ගැන දන්නවා. හා. හරි. ලෝකෙ හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ.
8: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ වුනේ බ්‍රිතාන්‍යේ.
7: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම ඇහෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ කොළඹ මියුසියස් පෙරපාසලේ රයනි රණවීර.

0: පක්ෂේ
1: මේ කඩුවෙල මිනදිලි නාරා
0: ඉද්ද සමන් මල් සුවඳ රෝස මල් නෙළමුණල මුදත පුරා සුදු අරලිය මල්
1: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

back-to-back love songs. ඔයා දන්නවද අපේ අපේ ජීවිතවල විඳපු දේවල් ලස්සන මතක වෙන්න පුළුවන්, අමිහිරි මතක වෙන්න පුළුවන්. මේ දේවල් ජීවිත කාලෙටම අමතක කරන්න බෑ කියලා.

අපි උත්සාහ කරනවා අපේ හිත රිදුන මතක හැම එකක්ම හැමදාටම අමතක කරලා දාන්න. නැසන මතක හැමදාම මතක තියාගන්න. අපි හිතනවා එහෙම කරාම අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා.

ඇත්තම කතාව අපිට එහෙම කරන්න බෑ. මතකයන් කියන්නේ අපි ජීවත් වෙනක අපේ හිතුල ඉඩ ගන්න දෙයක්. හිත ආස විදියට අපිට මතකයන් පාලනය කරන්න බෑ. අන්න ඒ නිසයි අපි හිත පුරුදු කරන්න ඕන ජීවිතය අත්විඳලා තියෙන ඕනම මතකයක් එක්ක ගනුදෙනු කරන්න. එතකොට මොන මතකයක් හිතට ආවත් හිත ඒවට හුරු නිසා අපේ සැනසීමට බාධාවක් වෙන්නේ නැහැ.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දෙ දීලා තියෙනවා. මාව ප්‍රශ්න කරන්න අයිතිය අපේ රටේ ජනතාවට තියෙනවා.
3: වරායේ ගොඩබාන මිලට තෙල් ටික ලබා දෙනවයි කිව්වා. බදු ටික ඔක්කොම ඉවත් කරනවයි කිව්වා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: හැමෙත් නොදන්න දේවල් නොකිය ඉන්න කටවාචාලකම තිබුණාට මෙතන මේ කියවන්න එපා.
5: ඒක අපි වෙලා අපි තීරණය කරන්නේ. මුතුවා කොහොමද තීරණය කරන්නේ? පොහොර සංස්ථාව කරපු හොරකම්. ඒ ආයතන මොකද තමුන් නැන්සලා කරලා තියෙන කියලා මට කියන්න. මොකට කතා කියන මිනිස්සුකට අපිට පොඩි විනෝදයක් ගන්න සමහර වෙලාවට ආංශ කරන්න පුළුවන්.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
7: Siri Board සමාජිකයන් සඳහා Cargill's Food City වෙතින් මෙගා වට්ටා, ප්‍රීමා කොත්තුමේ chicken රසති 5 පැකික, ඉතිරිය රුපියල් 180

0: ඊළඟ මොහොත ගැන සුවපතන්න.
1: ඔබ ධර්මයේ දකිනවනම් ධර්මයේ හැසිරෙනවනම් අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ කරා යන උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
0: මේ උතුම් පොසොන් පුන් පොහෝදා උදැස්සන හතට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
3: අරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-705-715-555 අමතන්න.

0: නු නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- Stable Outlook
1: වෙන්න මෙහෙමයි අපේ පොට්ටෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ මේ මහරගම හයිලන්ඩ්ස් විද්‍යාලයේ කෙනොන්ද සිල්වා
8: මෙහිදු ශමිදු කොසොන්දාක අපේ රටට වැඩම කළා මෙහින්දලා ගලොඳ දෙශගියා කතා කළා
1: මේ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ පහ වසර ඉගෙන ගන්න ජිනුලි අනුතිනි ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා ආදරය ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර වස්සාන

0: back-to-back love songs with Nilupol. Back-to-back love songs. ආදරය කරනවා කියන්නේ හිතින් අල්ලගින්න එකටද? එයා ඇහුවේ එහෙම ප්‍රශ්නයක්. මම පොඩි වෙලාවක් ගත්තා ඒ ප්‍රශ්නෙට හරිම උත්තරයක් දෙන්න උත්සාහ කරන ඕන නිසා.
1: දැහලිස් පෙ මෙරේ දිල් කි චොරකේ හැ තුනේ කදම්.
0: අපි හිතන් හිටියට ආදරය කරන අය හිතින් අල්ලගින්න ඕන කියලා. මට හිතෙන්නෙම ආදරේ විඳින මිනිස්සු ආදරය කරන අයව හිතින් අල්ලගෙන ඉන්නේ නැහැ කියලා. මොකද එහෙම හරි අල්ලන් ඉන්නවා කියන්නේම ඒ කෙනාගේ නිදහස අඩු වෙනවනේ. නිදහස අඩු තැනක හරියාකාරව ආදරයක් තියෙන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. අනිත් අල්ලගන්න දේවල් දවසක නැති වෙනවා. හැබැයි අල්ලන්න නොහිතා නිදහසේ ඉන්න දීලා ඒ දිහා බලාගෙන විඳිනකොට ඒදී නැති වෙලා යන්න හේතුවක් නැහැ. ඉතින් මට හිතෙන්නෙම ආදරය කරනවා කියන්නෙම හැම අතින්ම නිදහස දෙනවා කියන එක මිසක් හිතින්වත් අල්ලගන්න එක නෙවෙයි.

0: LCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ
3: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගෙන එපා අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද
4: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක 7FM breakfast drive අනුග්‍රහය
5: පොළොවේ රන්ස්පනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් නැක් තියෙනවා
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් within දැන් ලබාගත හැකි
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා තැගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කිං වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කිං එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම් බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157555 අමතන්න
5: ඩොරකුල් වැරෙන මතක සේප්පෝ
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා එයාගේ උර හිසට ඔළුව තියා මං අහන්නේ නෝයි
5: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි
7: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා
8: දෙකක් දාගෙන ඉන්නද?
9: ඇයි කන් දෙක පුරවල කන්නද?
8: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
9: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
10: නෑ සුනා සේ ඉවත බලා ගියා. සුදු නුඹටම පෙවිලා.
8: නෑනේ. අරේ වා
11: සින්දු සියත.
10: ගියත් සැපයි දවලේ.
8: ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
11: අනුග්‍රහ

0: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා එව්වේ. මේ කඩුවෙල මහමෙවුනා පෙරපාසලේ අභිනිති හස්සය. මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න.
1: මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුරංග මල් පාවෙලා ලැල්ලගහෝ ගාගරන්නේ ජාතියේ ජයපාලය.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
2: ආදරය ජීවිතේ හැම කිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර

0: back-to-back love songs.
1: මං වචනෙන් කියන්නම ඕනද ඔයාට ආදරේ කියලා. එහෙම නොකියුවත් ඒකෙන් අදහස් වෙන්නේ මං ආදරේ.

වචන වලින් ආදරේ කියනවා වගේම ඒ ආදරේ දැනෙන්න වැඩ කරන්නත් ඕන. නැත්තම් ඒ වචන නිකම්ම හිස් වචන විතරක් වෙනවා. මම දන්නවා කෙනෙක් තමන් ආදරය කරන කෙනා ඒ ආදරේ වචනෙන් කියනවහන්න ගොඩක් කැමතියි කියලා. ඒත් මතක තියාගන්න, එහෙම වචනින් නොකියුව කියලා හිතක ආදරේ නැහැ කියන්න බෑ. මොකද හැමෝටම ආදරේ වචන කරන්න බෑනේ. අපි තේරුම් ගන්න ඕන වචනින් නොකියුවත් දැනෙන ආදරේ ඇත්තක් කියන එක.

0: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නීලවිකාශක.
5: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
6: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
0: කාගිල්ස් ෆුඩ් CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
7: ඔය මොනවද දන්නේ? ෆුට්බෝල් ගැන දන්නවද?
8: ෆුට්බෝල් ගහන්නේ
7: කකුලේ.
8: අරිනේ ඒකට බෝලයක් ඕනේ.
7: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
8: මම දන්නවා මෙසී ගැන.
7: මෙසී ගැන දන්නවා. අර ලෝක හැම ටීම් එකෙන් මෙසී තමයි ගහන්නේ.
8: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ උනේ බ්‍රිතාන්‍යේ.
7: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
10: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: සියත පොකට් මනි.
11: දෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහස්.
14: මල් සුගන්ධේ, දම් සුගන්ධේ, සිල් සුලං අලිපාවලා, සම්බුදුන් සම්භාවනීයයි, සාදු සාදු වන්දනා.
11: මේ මොරටුවෙන් දිෂෙන් කිහන්ස අමරසූරිය.
15: මෙහිදු සමිදු කොසොන්දාක අපේ රටට වැඩම කළා. මෙහින් දලා ගල උද දෙශගියා කතා කළා.
11: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා. ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර

0: back-to-back love songs.
1: ඔයාට ඕන තවත් ඉස්සරහට ඔයා මංගාවින්නේ නෑ කිව්වම මගේ ඇස්වල කඳුළු බලන්නද? එහෙම ඇස්වලට කඳුළු ආවත් විතරද ඔයා හිතන්නේ ඔයා මට වටින කෙනෙක් කියලා? ඔයා මට නැති වෙන එක මගේ හිතට දරා ගන්න බැරි තරම් අමාරු දෙයක් කියලා.
2: තුජ්කො බනා දූ මෑ අපනා ඛුදාව් සජ්දේ තෙරේ කර සකූ.
1: මුලින්ම තේරුම් ගන්න, කඳුළු කියන්නේ තමන් දුකින් කියලා ලෝකෙට පෙන්වන්න පාවිච්චි කරන දෙයක් නෙවෙයි. අනිත් ඒ කාලයක් එකට ඉඳලා අනාගතේ ඔයා එක්ක ඉන්න හිතන් හිටපු මට ඔයා මගින් නැති වෙන එක හිතට පාලනය කරගන්න අමාරු වේදනාවක්. ඒ දෙත් එක්ක මෙහෙම හිනා වෙලා මං ඉන්නේ ඔයාට ආදරේ නැති නිසා කියලා ඔයා හිතනවනම් ඒක ඇත්තක් නෙවෙයි. මට ඔයා නැති වෙන එක දුකක්. හැබැයි මං ආදරේ කරේ. ජීවිතේ මට අහිමි වෙන ඕනම දෙයකට ආදරෙන් සමුදෙන්න තරම් අවබෝධයෙන්.

0: back-to-back love songs.
1: මට පුළුවන් මං ගැන බලා ගන්න. වාට සිත වෙනවන කාලයක් ඈතින් ඉන්න. ඔයා ඉදේ කරන්න. මොකද ඈතක ගියා කියලා බැඳීමක් බිඳෙන්නේ නැහනේ. ඉස්සරවගේ අපිට හිතන ඕනම වෙලාවක හම්බ වෙන්න බැරි වෙයි. ඉස්සර තරම් නිදහසේ අපිට ඕන තරම් වෙලා ළඟම ඉන්න බැරි වෙයි. ඒත් මතක තියාගන්න මොනම හේතුවකටවත් මං ඔයාව නැති කරගන්න ලෑස්ති නෑ. පොඩි කාලෙකට ඈතින් ඉමු, ඒකට කමක් නෑ. මොකද ලස්සනම දේවල් ලැබෙන්න කල් යනවා. අපේ ඒ වෙලාව ඉවසන්න මොන
2: සොනා හැ.

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සඳහා නිවාස පරිශ්‍ර සහ ආයතන පරීක්ෂා කිරීම වැඩසටහනක් නිරත වුණා. අපිට දිගින් දිගටම අනාවරණය වෙන්නේ රටේ මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වය පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක.
2: රෝහල් යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා. නමුත් තාම අපේ වෛද්‍ය නිලධාරීන් ඇතුළේ කාර්ය මණ්ඩලය දැනට ඒ කළමනාක් කරගෙන යනවා. නමුත් දිගට රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක කඩාවැටීමක් වෙන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 2 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1
5: හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
6: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න, ලෞකික දියුණුව කරා යන්න, ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
5: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්නේ නැතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
6: ඔබ ධර්මයේ දකිනවා නම්, ධර්මයේ හැසිරෙනවා නම් අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
5: මේ උතුම් පොසොන් පුන් පොහෝදා උදැස්සන හතට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියතහන්න.
7: යනවහලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටලා එනවා මෙතන. තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
8: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ, ඔබේ දෙමාපියන්ටත් යන්නෙම නැතිවේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඔස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
10: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
11: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
13: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.

0: නවය සර්වෝධය ඩෙවලප්මන් ෆයිනන්ස් දෙදසකුණ අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න

0: මේ කඩුවෙල විනුදිලි නාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා. හැම කිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර

Back-to-back love songs. මන් දන්නවා ඔයා පුදුම වෙනව ඇති. කාලයක් ආදරෙන් ඉඳලා ඇයි මං එක පාරම ඔයාට ඇත්තෙන්න කියන්නේ කියලා.

ඔයාගේ හිත ඉල්ලන්නේ මාව නෙවෙයි නං. ඔයා අමාරුවෙන් නැතක ඉන්න ඕන නෑ. අපි මුණ ගැහුණු මුල් කාලේ ඔයාට පේන්නේ නැති අපි ගැලපෙනව වගේ. ඒත් කාලෙත් එක්ක ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන් කියලා තේරුම් ගන්න බැරි තැනක අන්නේ. අනිත් ඔයා හිතන් ඉන්නව නම් හිතේ වෙන කෙනෙක් තියන් තව කෙනෙක් එක්ක ආදරෙන් ඉන්නවා වගේ ඉන්න පුළුවන් කියලා ඒක කරන්න බැරි දෙයක්. අපිට කෙනෙක් ඇස් රවට්ටන්න පුළුවන්. ඒත් හිතට දැනෙන දේවල් වෙනස් කරන්න බෑ. මොකද ඇස් වලට නොපෙනෙන ගොඩක් වෙනස්කම් හිතට හොඳට දැනෙනවා.

0: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යා කරමින්
1: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියත ධම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
0: උතුම් පොසොන් පොහෝ දින උදෑසන 6 සිට සජීවව සියත ටීවී තුලින්
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-832-1000 NIBM The City University The Place to Be
3: ඔයා දන්නවද නිශාන් හැම love story එකකම තියෙනවා ඇත්ත කතාවක්
1: විශ්මි සමහරු ආදරේ කියලා කියන්නේ නැහැ ආදරේ කරනවා සමහරු ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරලා නැහැ

0: සිට ප්‍රහස්පතින්දා දක්වා රැයටට සිතහන්න.
1: පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඉුවේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාරසේ.

0: මේ මොරටුවෙන් ඩිෂෙන් කිහන්ස අමරසූරිය.
1: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ රටට වැඩම කළා. මිහිඳු දලා ගල උද දෙශගියා කතා කළා.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
2: Back to back love songs with Nilupal.

0: back-to-back love songs.
1: යනවද ආය මේ නැවත ඇහුවත් උත්තරයක් දෙන්න පුළුවන්ද? මං අහන්නේ නැතුව ඉන්නම් ආයම අපි හම්බ වෙනවද කියලා. මං නොකියම ඉන්නම් ඔයා ළඟ නැති පාළුව මාව කොච්චරක්නම් නොමරම් මරයිද කියලා.

මැනික අදින් පස්සේ ඔයා කාගේ වෙනවද? ඔයා එයාටත් මට තරම් ආදරේ කරයිද වගේ දේවල් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉන්න තැනක සතුටින් ඉන්න. මොකද මට හැමදාම ඕනෝනේ ඔයාව

0: සියත පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අදට වඩා හෙට සුවපත් කරගන්න නම් කවදටත් වඩා හිත යහපත් කරගන්න ඕනේ.
3: අවුරුදු 100ක් වැඩකට නැති විදියට ජීවත් වෙනවට වඩා යහපත් සත්පුරුෂයෙක් විදියට එක දවසක් ජීවත් වෙනවා නම් වටිනවා කියන කාරණා බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා.
2: අනුන්ගේ අඩුපාඩු හොයන්න ගෙහින් තමන්ගේ වැඩ පාඩු කරගන්න එපා.
3: අනුන් ගැන හොයලක නතර කරන්න. අනුන් කරන කියන දේවල් පිළිබඳව විවේචනය කරන්න හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මෙන්න මේ සමාජය අපි හිතනට වැඩිය යහපත් වෙනවා.
2: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදැසන 7ට සියත හන්න.
4: සියත බණමඩුව.
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
5: ෂොප්පෑන් බින් වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස්
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: ඔයා මොනවද දන්නේ ෆුට්බෝල් ගැන දන්නවද?
9: ෆුට්බෝල් ගහන්නේ කකුලේ. අරිනේ ඒකට බෝලයක් ඕනේ.
8: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
9: මම දන්නවා මෙසි යන.
8: මෙසි ගැන දන්නවා. හරි හරි ලෝකෙ හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ.
9: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ වුනේ බ්‍රිතාන්‍යේ.
8: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
11: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න.

0: කඩුවෙල මිනුදිලි නාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
2: Back to back love songs with Nilupal.

0: back-to-back love songs with Nilupal. Back-to-back love songs.
1: ඔයා වැඩිපුර මාස කළුවර වෙලාවට මං වැඩිපුර මාස කළුවරට කලින් එන හැන්දෑවට ඔයාට හැමදාම ඕන සීතල උණ කෝපේ මං ආස වුණේම උණු වෙන්න තියෙන කෝපේ හරියට බැලුවොත් අපේ අදහස් ගැලපෙන තැන්වලට වඩා නොගැලපෙන තැන් වැඩි ඒත් මට හිතෙන්නෙම ඒ නිසයි අපි එකටම ඉන්නේ මොකද අපි දෙන්නම උත්සාහ ගන්නේ නැ අපිව වෙනස් කරන්න අපි බලන්නෙම අපිම වෙන්න එතකොට අපි දෙන්නට අපි දෙන්නවම තේරුම් ගන්න ලේසි වෙනවා ඉතින් ඔයා ඔයාම වෙන්න එතකොට මට පුළුවන් මමම වෙන්න ඒකමැති ජීවත් වෙනකන් අපිට සැනසීමෙන් ඉන්න

0: ಡೆಂಗು ಮಾರಾಂತಿಕಾಯಿ. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: නිවාස පරිසර සහ ආයතන පරීක්ෂා කිරීම වැඩසටහනල නිරත වුණා. අපිට දිගින් දිගටම අනාවරණය වෙන්නේ රටේ මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වයේ පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක.
3: රෝහල් යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා. නමුත් තාම අපේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය දැනට ඒ කළමනාක් කරගෙන යනවා. නමුත් දිගට රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක හදාවැටීමක් වෙන්න පුළුවන්.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0871132777.
8: දෙවන ජීවිතේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
9: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න, ලෞකික දියුණුව කරා යන්නත්, ලෝකෝත්තර දියුණුව කරා යන්නත් දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
8: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්නතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
9: ඔබ ධර්මයේ දකිනවනම්, ධර්මයේ හැසිරෙනවනම් අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
8: මේ උතුම් පොසොන් පුන් පොහෝදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.

0: Anuna da sudu kontigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි. අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ මේ කොළඹ මියුසියස් පෙරපාසලේ රයලි රණවීර.

0: சீனாவின் மென்ன விழாவ
1: හුඟක්වෙලා කල්පනා කරලා ජුලිය සීස අහස දිහා බලල තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක
1: ඔව් කියනකෝ. අහසින්
2: නෑ ඒක අපේ රටේ එකක්
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දීපින්දක් කර
1: ජුලිය සීස කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල එක 7FM breakfast drive අනුග්‍රහය
4: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින්

0: අනිත් වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කින් එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොලඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: ඔයා දන්නවද නිශාන් හැම ලව් ස්ටෝරි එකකම තියෙනවා ඇත්ත කතාවක්
6: විශ්මි සමහරු ආදරේ කියලා කියන්නේ නැහැ ඒත් ආදරේ කරනවා සමහරු ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරලා නැහැ
7: සිට ප්‍රහස්පතින්දා දක්වා රෑටට සිතහන්න
6: දොරකුළු වැරෙන මතක සේප්පු
8: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ
6: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි
9: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා
6: රයක් පුරා විඳින පැයක්
10: රැදායයි ගීතායයි
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා එව්වේ මේ මහරගම හයිලන්ඩ්ස් විද්‍යාලයේ කෙනොන්ද සිල්වා
11: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ රටට වැඩම කළා මිහිඳලා ගලොඳ දේශ ගියා කතා කළා
1: මේ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ පහ වසර ඉගෙන ගන්න ජිනුලි අනුදිනි
12: ලෝකසියංගර ලෞතුරු බුදු සමිඳුනි
1: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා
13: Weekend Theater
14: Theater Divine Apurah

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අදට වඩා හෙට සුවපත් කරගන්න නම් කවදටත් වඩා හිත යහපත් කරගන්න ඕනේ.
3: අවුරුදු 100ක් වැඩකට නැති විදියට ජීවත් වෙනවට වඩා යහපත් සත්පුරුෂයෙක් විදියට එක දවසක් ජීවත් වෙනව නම් වටිනව කියන කාරණා බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා.
2: අනුන්ගේ අඩුපාඩු හොයන්න ගිහින් තමන්ගේ වැඩ පාඩු කරගන්න එපා.
3: අනුන් ගැන හොයලක නතර කරන්න. අනුන් කරන කියන දේවල් පිළිබඳව විවේචනය කරන්න හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මෙන්න මේ සමාජය අපි හිතනට වැඩිය යහපත් වෙනවා.
2: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
4: සියත බනමඩුව.
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
5: අරිගේ හරිම තැනට ගිහින්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
7: ඔයා මොනවද දන්නේ? ෆුට්බෝල් ගැන දන්නවද?
8: ෆුට්බෝල් ගහන්නේ කකුලේ. හරිනේ. ඒකට බෝලයක් ඕනේ.
7: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
8: මම දන්නවා මෙසි යන.
7: මෙසි ගැන දන්නවා. හරි. ඒ ලෝකේ හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ.
8: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ වුනේ බ්‍රිතාන්‍යේ.
7: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට. තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
2: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
9: ප්‍රශ්න 4 රුපියල් 5000යි.
10: සියත පොකට් මනි.
2: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ. මේ කඩුවෙල මහමෙවුනා පෙරපාසලේ අභිනිති හස්සය.
11: මින් තලවන්ද උදේ ආඩුව දිනවා. සාඩුකේ අපිට අනිනවා.
2: මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න.
12: මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුරංග මල් පාවෙලා ලැල්ලගහෝ ගාගරන්නේ ජාතියේ ජපානය.
2: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
13: වීකන්ඩ් සියත.
14: දශමතකෙන් 98.4 සියත දිවයිනපුරා.

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: كان سياتر.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත.

0: දෙවන ජීවිතයේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
1: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න, ලෞකික දියුණුව කරා යන්න, ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
0: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්න නැතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
1: ඔබ ධර්මයේ දකිනවා නම්, ධර්මයේ හැසිරෙනවා නම් අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
0: මේ උතුම් පොසොන් පුන් පොහෝදා උදැස්සන හතට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
2: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
3: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
2: ඩෙංගු මාරාන්තිකයි. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 0718-311-377. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: Luna, da sudu kontigena e Disney.
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් ආදරේ මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාරස

0: ඇතුලේ මොරටුවෙන් ඩිෂන් කිහන්ස අමර සූරිය
1: පිහිඩු සමිඩු කොසොන්දාක අපේ රටට වැඩම කළ මෙහින්දලා ගලන ශගියා කතා කළ
0: උපසැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි.

0: අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යා කරමින්
1: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියත ධම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
0: උතුම් පොසොන් පොහෝ දින උදැසන 6 සිට සජීවව සියත ටීවී තුලින්
2: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න

0: කඩුවෙල විනුදිලි නාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා. ඔයා දන්නවද නිශාන්, හැම ලව් ස්ටෝරි එකකම තියෙනවා ඇත්ත කතාවක්.
2: විශ්මි, සමහරු ආදරේ කියලා කියන්නේ නෑ, ඒත් ආදරේ කරනවා. සමහරු ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරලා නෑ.

0: සිට ප්‍රහස්පතින්දා දක්වා රෑටට සිතහන්න. දොරකුළු වැරෙන මතක සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: මේ දෙකක් දාගෙන එන්නද?
4: ඇයි කන් දෙක පුරවල කන්නද?
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
4: අල්ලි වල්ලි වේ මේ මේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
3: නෑනේ अरे वाह
0: सिंधु सियोता
5: मुगियत सपाई दवाले
3: एकम आर्टिस्ट की सिंधु डबल डबल.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can සියත

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අදට වඩා හෙට සුවපත් කරගන්න නම් කවදටත් වඩා හිත යහපත් කරගන්න ඕනේ.
3: අවුරුදු 100ක් වැඩකට නැති විදියට ජීවත් වෙනවට වඩා යහපත් සත්පුරුෂයෙක් විදියට එක දවසක් ජීවත් වෙනවා නම් වටිනව කියන කාරණා බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා.
2: අනුන්ගේ අඩුපාඩු හොයන්න ගෙහින් තමන්ගේ වැඩ පාඩු කරගන්න එපා.
3: අනුන් ගැන හොයලක නතර කරන්න. අනුන් කරන කියන දේවල් පිළිබඳව විවේචනය කරන්න හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මෙන්න මේ සමාජය අපි හිතනට වැඩිය යහපත් වෙනවා.
2: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න. හෙට උදැසන 7ට සිය තහන්න.
4: සියත බනමඩුව.
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ. මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාරසේ.

0: වන්දනා.
1: මේ මොරටුවෙන් ඩිෂෙන් කිහංස අමර සූරිය
2: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ රටට වැඩම කළ මිහිඳලා ගල උඩ ශගියා කතා කළ
1: උප සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

சதகம் சேத போதி சம்பாரே புரண்ணா வூ மகா போசதானன் வகன்சே එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයාව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

ශ්‍රද්ධාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රෝමනු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

صدهم سيرته. සියලු අකුසල් වලින් දුර වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී